0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: සෙනසුරාදා උදේ 8ට.
4: Congratulations, Rudy. තාත්තිකුණා නේද?
5: Thank you, thank you.
4: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
6: සනීපෙන් තමයි. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා.
4: මොකක්?
6: හොස්පිටල් ලලන් යද්දි මෙයා බීලානේ හිටියේ. පොලිසියෙන් නැවැත්තුවා නම් එම වයිෆ්ට කලින් මෙයාට බබා හම්
4: වෙනවා.
7: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
8: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
1: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
9: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්න කෙලෙස් සහිත හිත.
1: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
9: පින්වතුන් බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ.
1: අදට දින නිකිනිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. මුකෝ මේ තරයි
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: අපන්සෙක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අපන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
13: අපන් ස්ටිකෙන් ටික පේ.
14: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට
15: එනවද?
0: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM.

උදැසන හය පහවෙල විනාඩි පහලවයි දැන් වෙලාව. ඔන්න මේ දවස්වල සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකින් ඔබට උනාද කරන්නේ. ඔබට දෙනවා ස්ථාවර තැන්පතුවලට හිතාගන්නවත් බැරි පොලියක්. අවුරුදු පහක කාලෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවස්ථාව තියෙනවා සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකට ගිහිල්ල ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්. 11.84%ක වාර්ෂික සඵල පොලිය අනුපාතයකට යටත් වෙලා. ඉතින් 13.19%ට කතා කරලා සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් එකෙන් ඔන්න මොකද කරන්න පුළුවන් වෙන්නේ ස්ථාවර තැන්පතුවකට අත්තම පියවරක් ඉස්සරහට තියන්න. මොකද ලෝකේ තියෙන රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමයනේ ස්ථාවර තැන්පතු ආයෝජනය කරන්න ප්‍රතිලාභ ලබා ගන්න. සර්වෝදය ඩිවලප්මන් ෆයිනෑන්ස් 13.19%ට කතා කළ වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නිකිණිපුර පසළොස්සක පොහෝ දිනයදයි අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය පස්සරුවේ. ජනවාරියේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක්. දුම්රිය සේවකයන්ට තහනමක්. නේපාල ගංවතුරෙන් 150ක් මියයි. තවත් 600ක් අතුරුදන්. රුමේෂ් යලි පෙරමුණට.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus සිදුරුම් ගිනුම.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය අදයි. නිකිණි පොහෝ දිනයේ සැලකෙන්නේ අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ දියුණු දෙසා රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙසයි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණිපුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරනු ලබනවා. ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම බුදුරජාණන් වහන්සේගේ ලලාට දහතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදුවීම් රැසක්ද නිකිණි පොහෝ දිනයේ සිදුව බව ශාසන ඉතිහාසයේ සඳහන්. අද ලෝකවාසී බෞද්ධයින් ආමි සහ ප්‍රතිපත්ති පූජාවන් යෙදෙමින් ආගමානුකූල පිළිවෙත් අනුගමනය කරනු ලබනවා. මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය අවසන් රන්තුලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එරුව අම්පාර මොනරාගල හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවල පසුරු දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති. පළාත් කිහිපයකට බලපෑති වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් පුද්ගලින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ දිස්ත්‍රික්ක හතක පවුල් 26,457කට අයත් පුද්ගලයන් 84,545 දෙනෙකු වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් ඇති බවයි. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වී ඇති බවයි ගොවීන් පැවසුවේ.
2: මේ වගේ තත්ත්වෙ දිගටම තිබ්බත් අපිට ජීවත් වෙන්නත් බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම සත්තු වෙනුමුත් මිනිස්සු වෙනුමුත් වතුර ටිකක් බෙදා හරින්න හරි ක්‍රියාමාර්ගයක් ගන්න නම් හොඳයි කියලා මම කියනවා.
3: මෙතර නියගයක් ඇවිල්ලා මෙච්චර අලහබාණියක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැනට ලිඳේ වතුර බොහොම සුවල්පයි තියෙන්නේ. මේකට ලක්ෂ 10කට වැඩි ආසන්න ගණනක් යට කරලා තියෙන්නේ. අගාවට මේ තරම් බලපෑමක් වෙන විදිහට ලිඳක් අඩු වුණේ නැහැ. අරල් හම් වෙලා තියෙන්නේ.
4: සූ ගණන් වල පැය ඉලක්කවට පස්සේ තමයි මේ පැය ඉලක්කාවේ.
5: ලිං හිදිලා
1: සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් 15 දක්වා වනජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප තාවකාලික වසා තමා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට ඉදිරි වසරේදී වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිස්සනායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජාතික නබි සැමරුමට වීගබුවේදී එක් වෙමින්.
6: අපි උත්සාහ දරන තව වසරක් වගේ කෙටි කාලයක් ඇතුළත රාජ්‍යත් එක්ක කරන සියලු වැදගත් ගනුදෙනු ගෙදර ඉඳගෙන ඔන්ලයින් හරහා කරන්න පුළුවන් සිස්ටම් එකක් අපේ රට ගේනවා. ඒ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවේ වැදගත් කඩයිමක්. ඒ වගේම රාජ්‍ය සේවය අපේ රටේ ආකර්ෂණීය වෘත්තියක් බවට පත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අපි මේ වන විටත් 2025 වසර 26 වසර අපි වැටුප් වර්ධකයක් ලබා දී තිබෙනවා. ලබන වසරේ ජනවාරි මාසෙ අපි යලුත් වැටුප් වර්ධකයක් ලබා දෙන්න කටයුතු කරමින් තිබෙනවා. මා හෝ මාගේ ආණ්ඩුව ගන්න ලබන කිසිදු තීන්දුවක් කිසිදු පියවරක් මේ රටේ මහජනයාට අගතියක් ගෙන දෙන කුඩා හෝ සිදුවීමක් සිදු නොවන බවට මා වග බලා ගන්නවා.
1: යලි කිසිදු වර්ගයක ජාතිවාදී ගැටුමක් මෙරට සිදුවීමට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිස්සනායක ප්‍රකාශ කළා.
6: විශේෂම අපි දන්නවා අපේ ශ්‍රී ලංකාව ඉකු කාලින ජාතිවාදී ගැටමකින් වැටකෑවා. ඉතාම කුරිරු විනාශකාරී අත්දැකීම අපිට පෙන්නුම් කරන්නේ කුමක්ද? යලි කිසිදු වර්ගයක ජාතිවාදයක් ජාතිවාදී ගැටුමක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමට ඉඩ නොදීමයි. සමාන ජීවත් වෙන අපි හැම දෙනාම අඩුවෙඩි වශයෙන් එම ජාතිවාදී ගැටුම්වල බින්දිතියම් බවට පත් වී තිබෙනවා. කවර වර්ගයේ හෝ ජාතිවාදී ආගම්වාදී ගැටුමකට යලි මේ ශ්‍රී ලංකාවේ ඉඩ නොදෙන බවටම ඔබට සාධාරණ
1: බන්ධනාගාර තුල පවතින තදබදය මසක් තුල අවසන් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
7: අපි කමිටුවක් පිහිටවනවා හැම ප්‍රසන්න එකටම ඒකාබද්ධ යාන්ත්‍රණයක්. ඒකට ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරු, ගින්නි විමිලධාරී, වෛද්‍යතුමන්ලා, ඉංජිනේරුවෝ, වෝටර් බෝඩ් ආදී රජයේ සේවකයන් උත් STF පොලිස් ඇතුළු ත්‍රිවිධ හමුදාවත් එකතු වෙලා හදිසි අවස්ථාවකදී රැඳවියන්ගේ ජීවිත සහ දේපල හානි නොවන ආකාරයට කටයුතු කළමනාකරණය කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් තමයි මේ නිර්මාණය වෙන්නේ. විශේෂයෙන්ම රිමාන්ඩ් එකේ ඉන්න සෙනගෙන් 23000ක් විතර ඉන්නේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධව. ඒ කට්ටියට අපගන්න බැරිලා තියෙන්නේ රස පරීක්ෂා වාර්තාවේ ප්‍රබාධයන් නිසා. යන්ත්‍රත් අලුතෙන් තුනක් ගෙනල්ලා තියෙනවා මේ ඇනලිසිස් මැෂින්ස්. සිර ගහණේ අඩුවක් අපේක්ෂා කරන්න පුළුවන් තව මාසයක ගමාරක් යනවා.
1: 23 වන සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මෙලෙස අදහස් පළ කළා.
7: අපි එක එක්කෙනා එක එක මත ඉදිරිපත් කරනවා. මේකට ජනමත ආචාර්යයක් ඕනද නැද්ද, ව්‍යස්ථානුකූලද නැද්ද, මටත් මතයක් තියෙනවා, වෙන කෙනෙක්ට තව මතයක් තියෙනවා. අපේ මත කොහොම වුණත් අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවට අපි ඔක්කොම යටයි. ඒගොල්ල කිව්වොත් 3-2 ඇති කියලා, එහෙනම් 3-2. ඒගොල්ල කිව්වොත් සුළු බහුතරකින් පුළුවන් කියලා, එහෙනම් එහෙමයි. ජනමත ආචාර්යයක් ඔත් එහෙමයි. අවසානයේදී අපි මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කටයුතු කරන්න බැඳිලා
1: 23 වන විවස්සා සංශෝධනයෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවන බවයි ජනවර්මේ නීතිඥයන්ගේ සංගමයේ පැවසුවේ. එම සංගමේ සමාජික අශෝක සේරසිංහ මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
5: අධිකරණ පද්ධතිය තුළ ඇති වෙලා තියෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අවදුරටත් පවත්වාගෙන ගිහිල්ලා සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ අපේක්ෂාව තමයි රජයට තියෙන්නේ. ඒත් රජයට මොකද කරන්න තියෙන්නේ? රජයේ මොන ප්‍රතිසංස්කරණයක් කරත් සිස්ටම් චේන්ජ් එකක් කරත් මේ පවතින ව්‍යවස්ථාවේ ආකෘතිය තුළ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 22 වෙනි සංශෝධනය ගියේ. මම අර කලින් කිව්වා වගේ මේ සංශෝධනයේ පිටිපස්සේ හඹා යන ප්‍රතිසංස්කරණයක් තියෙනවා. මොකද මේ වකවානුව තමයි අධිකරණයේ ඉතාමත් ක්‍රියාකාරීව කටයුතු කරන කාලවකවානුව.
1: ඉදිරි කාලගුණ වෙනස් වීමලට රජය විසින් සැලසුම් සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජන හමුවක් අමතමින්.
8: මෙවර එල් නීනෝ ලා නීනා තත්ත්වය තාමත්ම ප්‍රබලතම ආකාරයේ මුහුණු දෙන්නට සිදුවෙනවා කියන එක ඒ වගේම අපේ ඇස් දෙකට දකින්නටත් ලැබෙනවා. ඒ වගේම අනාවැකි අනුව ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට ගම් වතුර නායයන්ින් පසුව ලබන වසරේ පළවෙනි මාස කිහිපය තුළ නැවතත් වරක් දැඩි නියඟය. අපි විශ්වාස කරනවා මේ සිද්ධීන් සිදු වුණත් නැතත් අපි රටක් හැටියට මේ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට ඕන.
1: සමගයේ ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් පැවසුවේ විපක්ෂයටද ජනවරමක් ඇති බවයි.
9: අපිට ජනවරමක් තියෙනවානේ. ඒ ජනවරම තමයි අපි විපක්ෂයේ කාර්යභාරය කරන්නේ. ඒ හින්දා අපිට ජනවරමක් නැහැ කියන්න බෑ. අපිට ජනවරමක් ලැබිච්චා ඉඳන්නේ අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව අපි විපක්ෂයේ වාඩි වෙලා ඉන්නේ. ඒ හින්දා අපිට ජනතාව වරම දීලා දිනා විපක්ෂයේ කාර්යභාරය කරන්න හා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණ ස්වාධීනත්වය, මේ රටේ කතා කිරීමේ නිදහස, භාෂණ නිදහස ඒවා ආරක්ෂා කරගන්න.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.
10: මෙතන ආණ්ඩුව දුවන්නේ සාධක තුනක් මත. ව්‍යවස්ථාදායකයේ 3-2 බලය, අධිකරණයේ බලය, අනිත් පැත්තෙන් පොලිසියේ බන්ධනාගාරයේ බලය. ওই ටික තමයි ආණ්ඩුව පවත්වගෙන යන සාධක. මේ මගින් විතරක් රටක් පාලනය කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් එහෙම කරන්න පුළුවන් වෙන්නේ බොහොම කෙටි කාලයකට. ඒකට වැඩි ආයුෂ හිමි වෙන්නේ නැහැ.
1: කවුරුන් කුමක් පැවසුවද ආණ්ඩුවේ ගමන් මඟ ස්ථීර බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පැවසුවේ.
11: කුමන විදියේ අවලාද නැගුවත් කුමන ප්‍රහාරයන් එල්ල කරත් අපි ඒවා අඛණ්ඩව ඉදිරියට අරගෙන යනවා. උතාම ජනමතයේ ජනබලයේ තියෙන්නේ අපිත් එක්ක. මේකෙන් අදහස් වෙන්නේ නැහැ ආණ්ඩුව නේද අඩුපාඩු ඇති කමක් නැහැ. ඒවා අපි හදාගමු. ඒවා හදාගෙන ඉදිරියට යමු.
1: රාජකාරී වේලාවන් තුල සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම බැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු පැවසුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් රාජකාරී වේලාවන් තුල සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇති බවයි. මේ හිතෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අවධානමකට පත් වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට අවශ්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ ධර්මයේ සිටින බවයි.
12: එතම දුම්රිය ස්ථානයක නෑ මේ දුම්රිය ස්ථානයේ මෙන්න මේ ස්ථානයෙන් පිටත් වුණා මේ ස්ථානයෙන් ආවා කියලා ඒක දුරකථන හරහා තමයි ලබා ගන්න තියෙන්නේ. නමුත් අවස්ථාවන් වල දුම්රිය සේවකයන් වෙන දුම්රිය ස්ථානාධිපතිවරුනුත් යම් දුම්රියක් කුමරි ස්ථානයක හරි ප්‍රමාදයක් වුණොත්
1: නේපාලයේ තියු හදිසි ගම් වතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස අතුරුදන් වූ 466 දෙනෙකු විදේශ ජාතිකයන් පිරිසක්. නේපාල ආගමන විගමන අධිකාරිය පැවසුවේ අතුරුදන් වූවන් අතරට රටවල් 28කට අයත් විදේශ ජාතිකයන් අයත් බවයි. අමරිකානු ජාතිකයන් 54ක් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් 33ක්ද ඒ අතරට අයත්. ගංවතුරින් මියගිය පිරිස 150කට අධිකයි. දේශ සීමා වාසන්නේ ඇති හිම දියවීමෙන් විශාල ජල ප්‍රමාණයක් එකවර ගලා එබ හදිසි ගංවතුරට හේතුවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රන්පදක්කම් ලාභී රුමේෂ් තරංග ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළිත් ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ ස්විස්ටර්ලන්තයේ ලොසන්නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේදී ඔහු දැක් වූ දක්ෂතාවය මීටර 88.14. නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව රුමේෂ් තරංග ලකුණු 1363ක් ලබාගෙන සිටිනවා. මෙතෙක්ෙහි පෙරමුණේ පසු ජර්මනී ජුලියන් වෙබර් පසුවන්නේ දෙවන ස්ථානයේයි. යලි සිරස්තල නිකිනිපුර පසළොස්සක බොහෝ දින යතයි. අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරයේ පස්වරුවේ ජනවාරි රාජ්‍ය සේවකයන්ට බැටුප් වර්ධකයක්, දුම්රිය සේවකයන්ට තහනමක්. නේපාල ගංවතුරෙන් 150ක් මෙයයි, තවත් 600ක් අතුරුදාන්. රුමේෂ් යලි පෙරමුණට සියලු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩවණකේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
13: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: මහා කාලේ බොලිවුඩ් වල හැදෙන මැසිව් ප්‍රොඩක්ෂන් එකේ පළවෙනි ටීසර් එක පහුගියදා රිලීස් වුණා.
2: ප්‍රසන්ත් වර්මා හනුමාන් ෆිල්ම් එකත් එක්ක පටන් ගත්ත. එයාගේ ප්‍රොඩක්ෂන් කම්පැනි එකෙන් තමයි මේ ෆිල්ම් එක ප්‍රොඩියුස් කරන්නේ.
1: මේ ටීසර් එකේ වැඩිපුරම කතාබහට ලක්ුණේ අක්ෂය කන්නගේ වෙනස්ම ඇපියරන්ස් එක. අක්ෂය ෆිල්ම් එකේ ප්ලේ කරන්නේ අසුර ගුරු ශුක්‍රාචාර්යගේ කැරක්ටර් එක.
2: ෆිල්ම් එකේ ශුක්‍රාචාර්ය කියන්නේ අසුරයෝ වෙනුවෙන් යුද්ධයක් පටන් ගත්ත කැරක්ටර් එකක්.
1: ධර්ම අධර්ම අතර දැවැන්ත සටන් වගේම අපි අහලා තියෙන දේව අසුර කතා වෙනම ඇංගල් එකකින් මේ මහකලි ෆිල්ම් එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
2: අක්ෂය කන්නායක, භූමි ෂෙට්ටි, ත්‍රියා රෙඩ්ඩි වගේ අය මේ නෙක්ස්ට් ලෙවල් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකේ මේන් කැරක්ටර්ස් කරනවා.
0: Talk of the Town.

0: මම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙකු වන්න. සීයේ ශ්‍රී ලංකා 0.70455 11.
1: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
0: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715, 55, 60, 47 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
6: හිතට ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරගන්න. එතකොට සසර කෙටි කරගන්න පුළුවන්.
7: ඔබේ හිත ඔබ පාලනය කරගත්තේ නැත්නම් ඔබ හිතට අනුව නැටවෙන රූකඩයක්. හිත කියන දේට ඔබ නැටවෙනවා. ඔබව පාලනය කරන්නේ කෙලෙස් සහිත හිත.
6: හිත පිරිසුදු නම් කවදාවත් බාහිර කෙලෙස් වලට ඔබව අපිරිසිදු කරන්න බෑ.
7: පින්වතුනි, බුදුරජාන් වහන්සේ වදාලා දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, මිනිසෙක් වේවා, රජෙකුටවත් සිටුවරේ කාටවත් මේ ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ.
6: අදට දින නිකිනිපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්නා.

0: උතුම් නිකිණි පුරපසල ශ්‍රක පොහොය දිනයයි. ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුන් වහන්සේගේ ලාලාට ධාතුන් වහන්සේලා නිදන් කර සේරුවාවිල මංගල මහා සෑය තැනීම ආරම්භ කිරීම අද වැනි නිකිණි පුර පසළොස්වක පොහොය දිනකදී සිදු වූ සුවිශේෂී වැදගත්කම් ලෙස හඳුනාගත හැක. එමෙන්ම පෙරවස් මගහැරී ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීමද අද වැනි පොහොය දිනක සිදු වූ විශේෂ සිදුවීම් අතර මුල් තැනක් ගනී. නිකිණි පුන් පෝදා සියත FM ඔබ වෙත ගෙන එන ධර්මදේශනාව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ.

නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම නිකිනි පුන් පොහෝ දවසේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්මශ්‍රවණයට එකතු වෙන්න. බණහන් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ඔබේ ජීවිතයට සද්ධාදී ගුණ වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරන. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් නිති පන්සිල් රකින්නවා පොයි දවසට උපෝසත සීලේ සමාදන් වෙනවා. අපිට ධර්ම දේශනා ශ්‍රවණය කරද්දී විශේෂයෙන් විමානවත්තු දිව්‍ය ලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා අධ්‍යයනය කරද්දී අපිට බොහෝ දුරට මුණ ගැහෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වගේම බොහෝ ඉර්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා සමහර අවස්ථාවල අපේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා ඒ දෙවියන්ගෙන් විස්තර අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? බොහෝ වෙලාවට

වෙන දේශනා ශ්‍රවණය කරද්දී අපිට මුණ ගැහෙනවා. එහෙමනම් අපිට පේනවා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ හිටිය ජීවත් වෙච්ච ගිහි පිරිස අතර නිතර පන්සිල් සමාදන් වෙලා ප්‍රාණඝාතයෙන් වැළකිච්ච, හොරකමෙන් වැළකිච්ච, වැරදි කාම සේවනයෙන් වැළකුණු, බොරු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත මේ පංච දුෂ්චරිතයෙන් වැළකිලා ජීවත් වෙච්ච ගිහි ශ්‍රාවකයන් පෝය දවස්වලට සමහරුණන් සතර පෝයටම උපෝසතේ සමාදන් වෙලා තියෙනවා. ඒ බොහෝ තැන්වල සඳහන් වෙනවා ස්වාමිනී අපි සතර පෝයට උපෝසතේ සමාදන් වුණා. අද අඩු ගානේ 15කටවත්. එතකොට මෙන්න මේ පෝය දවසට සාමාන්‍ය ගිහි ජීවිතයේ තුල පංච කාමයන් සමග ජීවත් වෙන කෙනෙක් එදාට පංච කාමයන්ගෙන් වෙන් වෙලා පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ පන්සිල් වලට එහා ගිය උතුම් ගුණයක් සමාදන් වෙලා ආරක්ෂා කරන්න මහන්සි වෙනවා. එයා එදාට උපෝසත අෂ්ටාංග සීලේ සමාදන් වෙනවා. සමහර අය උපෝසත දස සීලේ සමාදන් වෙලා තියෙනවා. වෙනදට වැරදි කාම සේවනින් වැළකීච්ච කෙනා පෝය දවසට බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා. සාමාන්‍යයෙන් ගිහි ශ්‍රාවකයෙකුට පන්සිල් රකින ගිහි ශ්‍රාවකයෙකුට නටන්න, ගයන්න, සින්දු කියන්න, විනෝද වෙන්න, මල් සුවඳ දුම් සුවඳ විලවුන්, ඊළඟට ලස්සන සැරසිලි මේවා පරිහරණය කරන්න එපා කියලා ගිහි ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරුව බාධාවන් වෙන එවැනි දේශනා කොහෙවත් පෙන්නලා නැහැ. හැබැයි පෝය දවසට යා ඒවනුත් වළකිනවා. ඇයි පෝය දවසට යා කරන්නේ? රහතන් වහන්සේලා අනුගමනය කරන දවසක්. විසාකා උපෝසත සූත්‍රයේ, බොජ්ජංග උපෝසත සූත්‍රයේ වගේ දේශනාවල දීඝනිකායේ සඳහන් වෙන අපිට පැහැදිලිව මේ දේශනා දිහා බලනකොට පේනවා බුදුහාඳුරන්ගේ ගිහි ශ්‍රාවකයන් පෝය දවසට දැන් ගිහි ශ්‍රාවකයෙකුට තනිකරම පැවිද්දෙක් වගේ ගිහි ජීවිතේ ඉන්න බෑ. හැබැයි දවසකට හරි උපෝසතයක් සමාදන් වෙලා පසළොස්වක පෝය දවසට යා අනුගමනය කරනවා, පුහුණු වෙනවා මහරහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා මේ බුද්ධ ශාසනය තුළ ජීවිතේ ශාසනය වෙනුවෙන් පූජා කළ නිවන් මඟ ගිය උත්තමයන් වහන්සේලා මෙවැනි ගුණයක් ජීවිත කාලෙ පිරුව. අඩුම ගානේ මං පෝය දවසට සතර පෝයටවත් මගේ ජීවිතේ මං උන්වහන්සේලා වෙනුවෙන් අද දවසේ මෙහෙම සරල චාම් මෙන්න මේවත් නවත්තනවා කියලා නැටුම්, ගැයුම්, වාදන, විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන මේ සියල්ලෙන් වැළකිච්ච එදා දවසේ බොහොම සරල ජීවිතයක් ගත කරනවා. වෙනදා ඉතින් අහුවෙන අහුවෙන වෙලාවට මොනවා හරි කටේ දාගෙන හපනවා කනවා වෙලාවක් කලාවක් නැහැ. හැබැයි පෝය දවසට යා කල්පනා කරනවා මම උපෝසතේ සමාදන් වෙනකොට අද විකාල භෝජනේ වළකිනවා. එතකොට පෝය දවසේ තමන්ගේ ජීවිතයේ තුල අර රස තෘෂ්ණාව පුරුදු ඒ ගැන ඒ තිබිච්ච ආසාව තමන් උවමනාවෙන්ම සංවර කරගා තමන්ගේ හිත දමනය කරන්න පුරුදු වෙන. එදාට උච්චාසයන මහාසයන වෙනදා ඕන විදිහකට තමන් උසස් වටිනා තමන්ගේ තියෙන ඒ බඩු මුට්ටු ඒ සයන වෙන්න පුළුවන්, නිදා ගන්න දේවල් වෙන්න පුළුවන්, වාඩි වෙන ආසන වෙන්න පුළුවන්. හැබැයි එදාට බොහොම සරල චාම් ජීවිතයක් ගත කරන එක දවසක් හරි තමන්ගේ ජීවිතේ එවැනි උතුම් ගුණයක් පුරන්නේ මහරහතන් වහන්සේලාව හිතෙන් සිහි කරලා අරමුණු කරලා. තමන්ගේ අරමුණ තමයි ගිහි කෙනෙක් වේවා, පැවිදි කෙනෙක් වේවා, මේ බුද්ධ ශාසනය තුළ බුදුහාමරන්ගේ ශ්‍රාවකෙක් නම් එයාගේ අරමුණ සසරේ කවදා හරි නිවන් දකින එක. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්නපු අරමුණු ඉලක්ක. පැවිද්දෙක් නම් බුදුරජාණන් වහන්සේ වදාලා මගේ ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ගත කරන අය නම් ඒ අයට ඉලක්කයක් පෙන්වනවා. දැන් පිරිමි දරුවෙක් නම් ගිහි ජීවිතේ ගත කරන්නේ චිත්ත ගෘහපති වගේ වෙන්න, හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙන්න, ඒ අයට කියවෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. එතකොට ගිහි ජීවිතයේ තුල චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා කියන්නේ අනාගාමී තත්ත්වයට ගිහි ජීවිතයේ ඉඳන් මාර්ගඵල අතර ඉහළටම වඩන්න පුළුවන් අනාගාමී තලයේ දක්වාම හිත වඩන්න ඒ අය ආදර්ශ කරගෙන ගිහි ජීවිතය ගත කරන්න. ගිහි ශ්‍රාවිකාවන්ට බුදුහාඳුර පෙන්වුවා ගිහි ජීවිතයේ ඒ අයට වේලුකණ්ඨකී නන්දමාතාව කුජුත්තර අන ගිහි ජීවිතයේ තුල අනාගාමී ඵලයේ දක්වාම හිත වඩපු ශ්‍රාවිකාව.
දහසක් ප්‍රශ්නාතර දැන්

0: උජ්ජුත්තරා කියන්නේ උදේනි රජ්ජුරුවන්ගේ ඒ අන්තප්පුර පිරිසේ සාමාවතී ඇතුළු 500ක් හිටපු ඒ පිරිසේ සේවිකාවක් වැඩකාරියක් මාලිගාවේ හිටපු. හැබැයි බුදුහාඳුරන්ගෙන් බණහල ධර්මය අවබෝධ කරගත්තා. බොහොම ලස්සනට අනිත් අයටත් ඇවිල්ලා මාලිගාවේ හිටපු අයට ධර්මයේ කියලා දුන්නා. අනාගාමී ඵලය දක්වා හිත වඩාගත් ගිහි ශ්‍රාවිකාව හිටිය ගිහි ජීවිතේ. එතකොට තමන්ගේ අරමුණ ආදර්ශය තමන්ගේ පරමාදර්ශී චරිත බවට ඒ අය පත් කරගෙන ජීවිතේ තමන් පුළුවන් තරම් ඉන්න තැන ඉඳන් අපිට ප්‍රශ්න මේවත් එක්ක කොහෙ කරන්නද කිය කිය ඉන්නේ නැතුව එතන ඉඳන් ඒ අරමුණ කරා යන්න මහන්සි වෙන්න කියනවා. පැවිදි කෙනෙක් නම් භික්ෂු භික්ෂුණී පිරිසට බුදුහාඳුරු භික්ෂුන් වහන්සේලාට පෙන්වුවේ මහණෙනි මම වගේ වෙන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පැවිදි වෙන කෙනෙකුට නම් සාරිපුත්ත මොග්ගල්ලාන සාරිපුත්ත හාඳුරු මොග්ගලම් මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේලා අරමුණු කරගෙන මමත් මේ වගේ කෙනෙක් වෙනවා කියලා සම්බුද්ධ ශාසනය තුළ වීරිය වඩන. ඊළඟට භික්ෂුණියක් නම් ඛේමා උප්පලවන්නා රහත් භික්ෂුණීන් වහන්සේලා අරමුණු කරගෙන ඒ අය වගේ ජීවිතේ මම මේ විදිහ ගමනක් අනුගමනය කරනවා කියලා අන්න ඒ පරමාදර්ශී චරිත කරගෙන ගමන් කරන්න. පිංගතුන ඒ නිසා පෝය දවස කියලා කියන්නේ ගිහි ශ්‍රාවකයන්ගේ ජීවිතයේ උපෝසතයක් සමාදන් වෙන දවස. දැන් සමහරලාට මේ බණහන ඔබ ගත්තෝ කීයෙන් කී දෙනාටද පෝය දවසක සිල් ගන්න හිතෙන්නේ? එක මග ඇරෙනවා, හිතනවා කොහොම හරි සිල් ගන්න ඕන, ඊළඟ පෝය ඉඳන් හරි පටන් ගන්නවා, වෙසක් පෝයට හරි පටන් ගන්නවා, කොහොම හරි පෝය දවසකට සිල් ගන්නවා. හැබැයි වර්තමානයේ අපි දකිනව බොහෝ පිරිසක් පෝය දවස කියන්නේ නිවාඩු දවස. එදාට තමයි ලෑස්ති වෙන්නේ ගෙවල් සුද්ධ කරන්න, මකුළු දැල් කඩන්න, වත්ත සුද්ධ කරන්න, ගෙවල් මොප් කරන්න, එදාට වැඩ දාගන්න, එක්ක ගමන් බිමන් යන්න, විනෝද වෙන්න, ගෙවල් වල පාටි දාන්න. ඒ දවසට එකතු වෙලා අඩුම ගානේ සිල් ගන්න බැරි නම් පින්කමක් කරන්න, පන්සලකට යන්න, හවසකට හරි නෑදෑව පිරිස එකතු වෙලා ගිහිල්ලා බුදුන් ඇඳලා චෛත්‍යයක් වැඳලා බෝධි පූජාවක් තියලා පිරිත් ටිකක් කියලා එදාට ජීවිතේ ගුණධර්ම ටිකක් පුරා ගන්න. දැන් පින්වතුනි ඔබ පන්සලකට නොගියත් අද මාධ්‍යවල ගත්තොත් පෝය දවසට උදේ ඉඳන් ගෙදර ඉන්න කෙනෙකුට බණ අහන්න අවස්ථාවක් තියෙන හැමෝටම පන්සලකට යන්න බෑනේ. ගෙවල් වල ඉන්නවා සමහර ලාවට අම්මලා ලෙඩ වෙලා ඇඳේ ඉන්නේ, ඇවිද ගන්න අමාරුයි, සමහරලා රෝද පුටුවේ ඉන්නේ, කෙනෙක් නෑ සමහරලා සිල් ගන්න යන්න ආසයි පන්සලට. ඉස්සර නිතර පන්සලට ගිහිල්ලා පන්සලේ කටයුතු කරපු සිල් ගත්ත උපාසකම්මෙක් වෙන්න පුළුවන්, එක්කෝ ඒ සිල් පිරිසේ ප්‍රධානත්වේ දරපු පන්සලේ දායක සභාවේ ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ලෙඩ වෙලා සමහරලාවට තනියෙන් ඇවිද ගන්න බෑ, එක්කෝ රෝද පුටුවක ඉන්නේ, එක්කෝ ලෙඩ ඇදේ ඉන්නේ, එහෙම කෙනෙක්ව ඇඳ පිටින් උස්සගෙන යන්න නෙමෙයිනේ. ඉතින් ඒ නිසා ප්‍රායෝගික තලයේ තුල ගත්තොත් බොහෝ දෙනෙකුට සමහරලාවට ගෙවල් වල ගෙදර ඉඳන් හැබැයි එදාට අර සාමාන්‍ය නාලිකාවල් දාගෙන ඒවැය යන වැඩසටහන්, චිත්‍රපටි, ටෙලි නාට්‍ය, කුණුගොඩවල්, අන්තර්ජාලයේ තියෙන දේවල්, පත්තරයටක උදේම අරගෙන රටේම තියෙන කුණුගොඩවල් ඒව ඔළුවේ දාගෙන ඉන්නේ නැතුව පෝයේ දවසක් කියන්නේ ඔබ බලන්න බොහෝ මාධ්‍ය නාලිකාවල් උදේ ඉඳන් සිල් වැඩසටහන්, ආගමික වතාවත්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා දවස පුරාම බණහන්න ලැබෙනවා. ඒ නිසා ඔබට ගෙදර ඉඳන් හරි උදේ පාන්දර සිල් සමාදන් වෙලා සමල්ලාට ස්වාමීන් වහන්සේ කෙනෙක් නැතිවි. හැබැයි ඔබට ඒ මාධ්‍ය හරහා හරි කරන උදේ සිදුවෙන සිල් සමාදන් කරවන වැඩසටහනකදී ගෙදර ඉඳන් සිල් ගන්නවා, බුදුන් ඇඳලා සිල් සමාදන් කරගන්න, තමන් ගෙදර ඉඳන් බණ අහනවා, ඒ දේශනාව අවසන් වෙනකොට තව දේශනාවක් අහනවා. එතකොට මේ විදිහට තමන්ගේ ජීවිතයේ ධර්මයේ තුල සකස් කරගන්න දක්ෂ වෙයි. ඒක ඔබමයි කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ තුම් හේ කිච්ඡං ආතප්පම්, මහණෙනි ඔබමයි මේක කරගත යුත්තේ. අක්ඛාතාරෝ තථාගත, බුදුරජාණන් වහන්සේලාට පුළුවන් මඟ පෙන්වන්න, පාර පෙන්වන්න විතරයි, බලෙන් ඇදගෙන යන්න බෑ කාවත්. ඒ නිසා ඔබ ඔබම ඔබේ ජීවිතයේ ධර්මයේ තුලට යොමු කර ගැනීම, සකස් කර ගැනීම ඔබ විසින්ම කරගත යුතු දෙයක්. අපිට කියන්න පුළුවන්, පෙන්නලා දෙන්න පුළුවන්, ආදීනව සිහි කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ, මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ සිදුවීම්, මේ කර්ම කර්මඵල සංසාර චක්‍රය, මේ සතර අපායේ තියෙන භයානකකම අපිට කියන්න පුළුවන්. ඒක අහගෙන ඉන්නකොට, ඒක ඇහෙනකොට සංසාර බයක් ඉපදිලා කොහොමහරි මම මේ සසරෙන් මිදෙනවා වීරිය වඩනවා කියන එක ඔබ තුලින්ම ඔබ ඇති කරගත යුතු වීරියක්. එනිසා මේ ධර්ම මාර්ගය යන කෙනෙකුට ආතාපි කෙලෙස් තවන වීරිය, සම්පජාන හොඳ නුවණක්, සතිමා හොඳ සිහිය, මෙන්න මේ තුන අවශ්‍ය වෙනවා මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න. ඊළඟට අද නිකිණි පුන් පොහෝ දවස, නිකිණි පෝය කියලා කියන්නේ ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුළ ඇසල පෝය දවසේ තමයි මේ වස් ආරාධනා කිරීම කටයුතු සිදුවේ. ඒකට අපි කියන පෙර වස් සමාදන් වී. ගිහි දායක කාරකාදී පිරිස ස්වාමීන් වහන්සේලාට වස් කාලේ වස් සමාදන් වෙන්න කියලා ආරාධනයක් කරනවා. ඒක ආරාධනා කරත් නොකරත් භික්ෂුන් වහන්සේ නමකගේ ස්වරූපේ ස්වභාවය ධර්ම විනය ගරු කරන කෙනා තමන් ඒ වස් සමාදන් වෙන්න සුදුසු තැනක් තමන් ඒකට සූදානම් කරගන්න. දායකයෝ ආරාධනා කරොත් ඒක සුදුසු නම් තමන්ගේ ධම් මගට, නිවන් මගට, ගුණධර්ම වඩාගෙන යන ගමනට සුදුසු තැනක් නම් ඒ ආරාධනාව පිළිගන්න. පිළි අරගෙන ඒ වස් සමාදන් වීමේ කටයුතු ඇසල පෝයට ඒ වස් සමාදන් වෙන බැරි වෙලාවත් යම් හේතුවකින් ඒ පෙරවස් සමාදන් වෙන්න බැරි වුණොත්, ඇසල පෝයට වස් සමාදන් වෙන්න බැරි වුණොත්, නිකිණි පුන් පොහෝ දවස, මේ පුන් පොහෝ දවසේ වස් සමාදන් වෙන්න අවස්ථාව ධර්ම විනයානුකූලව ස්වාමීන් වහන්සේ නමකට ලැබෙනවා. ඒකට කියනවා පසුවස් සමාදන් වෙනවා කියලා. ඉතින් එහෙමනම් අද දවසේ පෙරවස් සමාදන් වෙන්න නොහැකි වෙච්ච භික්ෂූන් වහන්සේලාට පසුවස් සමාදන් වීමේ කටයුතු සිදුවෙන පුන් පොහෝ දවසක්. ඒ වගේම සම්බුද්ධ ශාසනය ඉතාම වැදගත්. ආනන්ද හාමුදුරුව මේ බුද්ධ ශාසනය තුළ ආනන්ද මහරහතන් වහන්සේගේ උතුම් අරහත්ත්වය ගැන අපිට කතා කරන්න ලැබෙන දවසක් අද වගේ දවස. ඒ නිසා මේ ආනන්ද හාමුදුරුව ගැන, ආනන්ද හාමුදුරන්ගේ රහත් වීම ගැන අපි කතා කරද්දී, උන්වහන්සේ ධර්ම සංගායනාව දවසේ රහත් වෙලා, එමනම් බුදුහාමුදුරුව පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන තමයි ප්‍රථම ධර්ම සංගායනාව කෙරුණේ. රජගහනුවර සප්තපරණී ගුහාව ඉදිරිපිට ඒ ධර්ම සංගායනා මණ්ඩපේට ආනන්ද හාමුදුරුව වැඩිය රහත් වෙලා. ඒකට හේතුව පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බොහෝ සාමීන් වහන්සේලා හිටියා උපස්ථාන කරන අය. හැබැයි උන්වහන්සේලාගෙන් ඒ උපස්ථාන කටයුතු සමහර මගහැරිච්ච අවස්ථා තියෙනවා. උන්වහන්සේලා ඒ වෙනුවෙන්ම බුදුහාමුදුරුව ගැනම අවධානෙන් ඒ වෙනුවෙන්ම කැප වෙලාම හිටියා නෙමෙයි, සමහර ලාවට උන්වහන්සේලාගෙන් ඒ උපස්ථාන මගහැරුණා. දැන් අපිට මේ ගිය ස්වාමීන් වහන්සේ ගැන අහන්න ලැබෙනවා, බුදුහාමුදුරුවෝ උපස්ථාන කරපු කෙනෙක්. මේ ගිය සූත්‍රය කියලා ධර්මයේ සඳහන් වෙනවා, මේ ගිය දේශනා, මේ ගිය හාමුදුරුවෝ දවසක් බුදුරජාන් වහන්සේ මේ ගිය ස්වාමීන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. එහෙම යනකොට කිමිකාලා කියලා ගංගාවක් අයිනේ තියෙන ලස්සන අඹවනයක් දකින්න. දැකලා මේගිය හාමුදුරන්ට හිතෙනවා මෙන්න මෙතන හොඳයි මට භාවනා කරන්න. දැන් ඒක හිතාගෙන ඇවිල්ලා එදා බුදුරජාණන් වහන්සේගේ කුටියට ගිහිලා වන්දනා කළා කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ, අද මම පිණ්ඩපාතේ යනකොට ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අප පිණ්ඩපාතේ යන ගමනේ අර කිමිකාලා කියලා ගංගාවක් ළඟින් ගියා. අන්න එතන ලස්සන අඹ වනයක් තිබුණා. අන්න එතන මට භාවනා කරන්න හොඳයි කියලා හිතුණා. ස්වාමීනි මට අවසර දෙන්න කියලා. ඒ වෙනකොට බුදුහාඳුරගේ උපස්ථාන කටයුතු කරලා උන්වහන්සේගේ උපස්ථාන කටයුතු කරන කෙනා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ගිය ටිකක් ඉවසලා ඉන්න තථාගතයන් වහන්සේගේ ඒ කටයුතු වෙනුවෙන් වෙන භික්ෂුවක් ඒ වෙනකොට හිටියෙත් නැහැ. ඒ නිසා මේ ගිය තව ටිකක් ඉවසලා ඉන්න. මේ එයට සුදුසු කාලය නොවේ, ඔබ ටිකක් ඉවසීමෙන් ඉන්න කියෝ. දැන් අර බුදුහාමුදුරු ඒ කියද්දි මේ ගිය හාමුදුරුවෝ කියන, අනේ ඉතින් ඔබ වහන්සේ නම් එහෙම කියයි, ඔබ වහන්සේ ඉතින් දැන් කෙලිසුන්ගෙන් මිදිලා ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙලා ඔබ වහන්සේ නික්ලේශී කෙනෙක්, හැබැයි මම තාම කෙලෙස් සහිතයි, මං කොහොම හරි මේක කරගන්න එපා. දැන් අන්න බුදුහාමුදුරු කියපු දෙයට උන්වහන්සේ යමක් දැකලා, අනාගතයේ දිහා දැකලා යම් උපදෙසක් දෙනකොට එතකොට මේ ගිය හාමුදුරුවෝ ඒකට විරුද්ධව, අනේ ස්වාමීනි මට හිතෙනවා කියලා දැන් දෙවනි පාරක් කිව්වා. දෙවනි වතාවෙත් බුදුරජාන් වහන්සේ වදාළ මේ ගිය ටිකක් ඉවසලා ඉන්න, තථාගතයන් වහන්සේට උපස්ථාන කටයුතු කරන්නත් මේ වෙලාවේ. එතකොට ඒ වෙලාවේ වෙන භික්ෂුන් වහන්සේ නමක් එතන ඉඳලා නැහැ. ඒ නිසා ඔබ ටිකක් ඉන්න කියලා. අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ කියලා ආයමත් ඉල්ලෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය ඔබ යමකට කැමති නම් ඒ දේ කරන්න කියෝ. අනේ ඉන්න අනේ ඉන්න කියලා එහෙම බුදුරු එහෙම බැගෑපත් වෙලා තියාගන්න. ඒ නිසා කැමති නම් ඔබ යමකට කැමති නම් යන්න කිය. හැබැයි ගිහිල්ලා භාවනා කරන්න වාඩි වුණා විතරයි කෙලෙස් සහිත සිතුවිලි ගලාගෙන ගලාගෙන ඉන්න පටන් ගත්තා. කොච්චර ආසාවෙන් නිවන් දකින්න කියලා ගියත් මේගේ හාමුදුරුවන්ට ඉදා දවසම හිතත් එක්ක ඔට්ටු වුණා. හිත එක කරගන්නවා ස්තියා භාවනා අරමුණටවත් හිත ගන්න බැරි වුණා. හවස්හරු යාව ඇවිල්ලා කිව්වා අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මං ගියේ සද්ධාවෙන් නිවන් දකින්න හිතාගෙන. බුදුරජාන් වහන්සේගෙන් අවසර අරගෙන ගිහී හැබැයි මං භාවනා කරන්න වාඩි වෙච්ච වෙලේ ඉඳන් මගේ හිතට මේ වගේ කෙලෙස් සහිත සිතුවිලි නොයෙක් හිත විසිරෙන අරමුණු හිතට ගලාගෙන ගලාගෙන ආවා. බුදුරජාන් වහන්සේ වදාළ මේ ගිය හිතක් මෝරන්න ඕන කියෝ. මේ කලබලයට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා සීලෙන් කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ධර්මශ්‍රවණයෙන් මේ විදියට හිතක් ධර්මාවබෝධයේ පිණිස සකස් වෙන්න මෝරන්න ඕනේ. ඊළඟට බුදුහාඳුරෝ උන්වහන්සේ බුදුවැසින් දකින බුදුරජාන් වහන්සේ වදාළ මේ ගිය ඔබ ආත්ම ගණනාවක් පෙර සංසාරේ ඔය භූමිය ඒ නැටුම් කණ්ඩායමක නාට්‍ය පිරිසක් එක්ක නැටුම් නටපු භූමියක් කියන. එතකොට මේ සංසාර පුරුදු සමහරලාට ඒ භූමියේ එතනට හිත යනවා මෙතන අර සංසාර පුරුද්දට. හැබැයි එතන භාවනාවට තමන්ට සුදුසු සංසාරික භූමියක් නෙවෙයි. ඉතින් ඔය වගේ බුදුරජාණන් වහන්සේට කලින් සමහර සාමීන් වහන්සේලා දැන් උපවාන හාමුදුරුවෝ බුදුහාඳුරට උපස්ථාන කරපු කෙනෙක්. උන්වහන්සේලා රහත් වුණාට පස්සේ උපස්ථාන කටයුතු වලින් ඉවත් වුණා. තව කෙනෙකුට පැවරුවා. ඔය අතර තමයි සංසාරි බුදු කෙනෙකුට උපස්ථාන කරන්නම කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුර ලබන්. ඒ වෙනේ ආවේ ආනන්ද හාමුදුරුවෝ ඉල්ලින් කීපේකුත් ඉල්ලුවා තථාගතයන් වහන්සේට ප්‍රණීත භෝජන. කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුහාමුදුරුවන්ගේ අග්‍ර උපස්ථායක උන්වහන්සේට ලැබෙන දේවල් ප්‍රණීත දේවල් ආනන්ද හාමුදුරුවන්ට නම් දැන් ඉතින් ඒව හම්බෙනවා පරිහරණය කරන්න ලැබෙනවා. ඇයි ඉතින් බුදුහාමුදුරුවන් ළඟනේ ඉන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් එහෙම කියන්න පුළුවන්. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ ඉල්ලුවා ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන විශේෂ දාන ආරාධනාවන් තියෙනවනේ ඒවට ආනන්ද හාමුදුරුව වඩින්නේ නැහැ. හැබැයි ආනන්ද හාමුදුරුවන්ට හරි වෙන සංඝයා වෙනුවෙන් පොදුවේ ලැබෙන ආරාධනාවට උන්වහන්සේ වඩින්. ඊළඟට ආනන්ද හාමුදුරුව නැති තැනක යම් ධර්මදේශනාවක් බුදුරජාන් වහන්සේ කරොත් ඒක අනිවාර්යෙන් ආපහු ආනන්ද හාමුදුරුවන්ට ඒ දේශනාව කියන්න ඕන. ඇයි උන්වහන්සේගේ අරමුණ බුදුහාඳුරට උපස්ථාන කිරීම පමණක් නෙමෙයි සංසාරේ පාරමී පුරාගෙන ආව ධර්මයේ ධාරණී කරගන්න ධර්මයේ මතක තියාගන්න ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ආනන්ද හාමුදුරන්ට අග්‍රස්ථාන කීපයක් තිබුණා. සතිමන්තානං සිහිනුවණින් යුක්ත සිහිනුවණින් අග්‍ර භික්ෂූන් වහන්සේලා අතර සිහිනුවණ බලවත් භික්ෂූන් වහන්සේලා අතර ආනන්ද හාමුදුර අග්‍රයි. දුතිමන්තාන යමක් ෂණයෙන් වැටහෙන ඉක්මනින් යමක් තේරුම් ගන්න පුළුවන් කෙටියෙන් කිව්වත් ෂණයෙන් වටහා ගැනීමේ ඥාන ශක්තියක් ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. එතකොට මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් දරා ගැනීමෙන් එක මතකේ තැම්පත් කර ගැනීම සතිමන්තානං දුතිමන්තානං. එතකොට මේ හැකියාවන් ආනන්ද හාමුදුරන්ට තිබුණා අග්‍ර උපස්ථායක වගේ. ඉතින් බුදුරජාන් වහන්සේට ආනන්ද හාමුදුරුව තරම් උන්වහන්සේ හැම වෙලාවෙම තථාගතයන් වහන්සේට දැන් මං ආනන්ද කියලා කතා කරයි දැන් මට කතා කරයි දැන් උණුපැන් අවශ්‍ය වෙලාව දැන් සිසිල්පැන් අවශ්‍ය වෙලාව උන්වහන්සේ දැන් වැසිකිලි කැසිකිලි කිස සිදු කරන වෙලාව උන්වහන්සේ දැන් අවදි වෙන වෙලාව ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයක් මගහැරෙන්නේ නැති වෙන්න ඒ වෙනුවෙන්ම තමයි උන්වහන්සේ ජීවිතේම බුදුහාමුදුරුව වැඩ ඉන්න කම්ම කැප වෙලා හිටි. ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දේශනාවන් මතක තියාගෙන ධාරණී කරගෙන අනාගතේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් මේ ධර්මයේ දරාගත්තේ උන්වහන්සේ. මේ ආනන්ද හාමුදුරුව ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේට කොච්චර බුදු වුණත් උන්වහන්සේටත් හතුරුකම් කරපු අය ලෝකෙ හිටියන්. එක තමයි ලෝක ස්වභාවය. කෙනෙක් කොච්ච ඔබ ලෝකයේ ඉන්න සිල්වත්ම කෙනා වුණත් මතක තියාගන්න ඔබට හතුරු හැදෙනවා. ඔබට ඉරිසියා කරන අය ඉන්න, ඔබ විනාශ කරන්න සැලසුම් හදන අය ඉන්න. ඒක තමයි ලෝක ස්වභාවය. බුදුවරුන්ටත් ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච සසරි පාරමී පුරලා මෛත්‍රී පාරමිතාව, පාරමී උපපාරමී, පරමත්ත පාරමිතාව හැටියට වඩපු ලෝතුරා බුදුවරුන්ටත් හතුරුකම් කරපු හතුරු හිටියා නම් බුදුවරුන්වත් විනාශ කරන්න විනාශ කරපු සැලසුම් සකස් කරපු අය එදා හිටියා නම් කොච්චර බලවත් ඒ සතුරුකම් නිර්මාණය වුණාද? අජාසත් රජ්ජුරුවන්ව හිතවත් කරගෙන රාජ්‍ය බලයේ පවා යොදවලා බුදුරජාණන් වහන්සේ මරන්න එදා සැලසුම් කරේ අද තරම් දියුණු තාක්ෂණයක්, දියුණු යුද උපකරණ එදා තිබුණේ නැහැ. එදා තිබිච්ච දක්ෂතම රජ්ජුරුවන්ගේ දුණු සේනාංකය තමයි යොදාගත්තේ. එතකොට එදා අද වගේ මේ යුද්ධ ටැංකි එවැනි උපකරණ එදා තිබුණේ නැහැ. එදා යුද්ධෙට ගියේ හස්තින් උඩ නැගලා. එදා රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ හිටපු දරුණුම හස්තිය නාලාගිරි රාකල පෝලා පෝල හින්දුවෙන් ඇනලා මේ තිරිසං හස්තියව බුදුරජාණන් වහන්සේන මඟ ඉදිරියෙන් උන්වහන්සේට විපතක් අනතුරක් කරන්න සැලසුම් සහගතව යොමු කරා. එතකොට අවසානයේ එකක්වත් බැරි වෙච්ච ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච තැන තමන්ගේ මතින් හරි බුදුහාඳුරන් අරමුණු කරලා උන්වහන්සේ සක්මන් කරද්දී ගලක් පෙරලන්න සැලසුම් කළ දේවදත්ත උන්වහන්සේට ගල් පෙරළු. තව නොයෙක් කුමණ්ඩන සුන්දරීව මරලා ජේතවනාරාමේ පරවෙච්ච මල් දාන කුණු අලකට ඇවිල්ලා ඒ මලකුණ දාලා නින්දා පහස කිරෙව්. එතකොට බලන්න උන්වහන්සේට ඊළඟට උන්වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේ නිසා දරුවෙක් හම්බෙන්නේ ඉන්නවා කියලා බඩේ දරමිටියක් බන්දලා චින්චි මානවිකා වගේ අය එව්වා. එතකොට මේ වගේ මොන තරම් බුදුවරුන්ටත් නින්දා පහස කරපු, හතුරුකම් කරපු, කතා හදපු, චෝදනා කරපු, මිනී මැරුන් චෝදනා දොන නොයෙක් අපහස කරපු ලෝකයක් සමාජයක්. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ජේතවනේ වැඩ සිටිද්දි රෑ එළිවෙනකොට නම වතාවක් බුදුහාමුදුරන්ගේ කුටිය වටේ යනවා කියනවා. දඬුවැට පහනක් අරගෙන. දඬුවැට පහන කියන්නේ ඒ කාලේ පන්දම වගේ. ඔබ දැකලා ඇති අපේ පවා පුංචි කාලවල. ඔබ දැන් පොඩි තරුණ කෙනෙක් නම් ළමා වයස කෙනෙක් නම් ඔබට මේක මතක නැති වෙන්න පුළුවන්. හැබැයි වැඩිහිටියෝ මැදි වයසේ ආච්චිලා සියලා දන්නවා. ඉස්සර ගම්වල මිනිස්සු මේ ලයිට් නැති කාලවල, ඔය ටෝච් භාවිතාවට ආපු නැති කාලවල මිනිස්සු ගමන් බිමන් ගියේ හුළුවත්තක් අරගෙන. එතකොට රාත්‍රී ගමන් බිමන් යනකොට මිනිස්සු හුළුවත්තක් පත්තු කරගෙන ගමන් බිමන් යනවා. ඒ අද්දී ඒව ඒ ආලෝකයෙන් තමයි අර හුළුවත්තේ මෙහෙම පන්දමක් වගේ ගින්දරක් දැල්වගෙන යනවා. ඒ ආලෝකයෙන් තමයි ඒ රාත්‍රී ගමන් බිමන් යන්නේ මිනිස්සු. ඒ වගේ ඒ කාලේ පන්දමක් වගේ සකස් කරගෙන ඒක දැල්වගෙන බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේට විමසිල්ලෙන් ආනන්ද හාමුදුරුවෝ රවුමක් යනවා. ගිහින් උන්වහන්සේගේ කුටියට ඇවිල්ලා සිහියෙන් උන්වහන්සේ සිංහසෙයාවෙන් ඇලවෙන ආයි ටිකකින් ආයි විනාඩි 45කින් පැය භාගකින් විතර ආයිත් අර හුළුවත් අරගෙන කුටිය වටේට හොඳ සිහියෙන් උන්වහන්සේ රවුමක් යනවා. ආයි ඇවිල්ලා සිංහසෙයාවෙන් සැතපෙන. එතකොට රෑ එළි වෙනකොට නම වතාවක් බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේ උන්වහන්සේ ඒක උන්වහන්සේගේ චාරිත්‍රයක්. එහෙම නැතුව බුදුහාඳුරන්ට කරදරයක් කරන්න පුළුවන්කමක් තිබුණේ ඒක බුදුහා නොයෙක් කුමන්ත්‍රණ සැලසුම් කරා තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් යම් රාත්‍රියක සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා සිය කැමැත්තෙන්ම ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරලා යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් බුදු කෙනෙක් පිරිනිවන් පානවාද ඒ ඇරෙන්න මේ ලෝකේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් මිනිසෙකුටවත් වෙන කිසිම බලවත් කෙනෙකුට බුදු කෙනෙක්ගේ ජීවිතයට අනතුරක් කරලා ජීවිත අනතුරක් කරලා පිරිනිවන් පාන්න එහෙම සලස්සන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඒක බුදුහාඳුර සිංහනාදයක් වගේ කරපු ප්‍රකාශයක්. මාරයටවත් මේ කාම ලෝකෙම බලවත් මාරයටවත් රජෙකුටවත් කිසිම විදිහකට උන්වහන්සේගේ ජීවිතයට අනතුරක් විපතක් කරන්න බෑ. නොයෙක් නින්දා පහස කුමන්ත්‍රණ චෝදනා ඕවා කරන්න පුළුවන්. ඒවා එදා කරා. ආනන්ද හාමුදුරුව තමන්ගේ සද්ධාව බුදුහාමුදුරුව ගැන තියෙන භක්තිය ගෞරවය තුළ දැන් ජේතවනේ වැඩ ඉන්නදී සුන්දරිය පවා මරලා මලකුණ ගෙනහල්ලා ජේතවනේ පසුපස පරවෙච්ච මල් දාන කුණුවලකට දාලා නින්දා අපහස භික්ෂුන් වහන්සේලාට චෝදනාවක් කරේ. ඉතින් ඒ නිසා ඊළඟට මොකක් කරයිද, ඊළඟට මේ හතුරු මොනවක් කරයිද, ඊළඟට මේ හතුරු පිරිස මොන වගේ කුමන්ත්‍රණයක් කරයිද? අන්න ඒ නිසා රැ එළි වෙනකොට නම වතාවක් අපි කියන ධර්මී කියන්නේ දඬු ඇට පහනක් කියලා, අර හුළු අත්තක් වගේ පන්දමක් වගේ දල්වගෙන බුදුහාඳුරන්ගේ කුටිය වටේට යනවා කියන ආනන්ද හාමුදුරුවෝ. ඒ තරම් බුද්ධෝපස්ථානය ගැන බුදුහාඳුරන්ට ඒ තරම් ආදරෙන් උපස්ථාන කරපු කෙනෙක්. අපිට මුණ ගැහෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන තැන කොච්චර සංවේදීව උන්වහන්සේගේ අවසාන කාලේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේ කෙලෙස් සහිතව හිටිය, කියන්නේ සෝවාන් වෙලා ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙනවා. හැබැයි සෝවාන් වුණත් කෙලෙස් තියෙනවා. කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජ තව සංයෝජන ටිකක් තියෙනවා ප්‍රහාණය කරන්න. සෝවාන් ඵලය ලබන කෙනෙකුට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන පමණයි ප්‍රහාණය වෙන්නේ. මේ ආනන්ද හාමුදුරුවෝ ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහරින්න වෙලාවෙත් චාපාල චෛත්‍ය ළඟදී ආනන්ද හාමුදුරන්ට එතනදී තුන් පාරක් සිහිපත් කරා. ආනන්ද, තථාගතයන් වහන්සේ සතර ඉරුදිපාද වඩපු කෙනෙක්. යමෙක් මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඉරුදිපාද වැඩුවොත් එයාට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. එතන ආයුෂ් කල්පය කියන්නේ පරමායුෂ. ඒ කාලේ තිබිච්ච පරමායුෂ තමයි අවුරුදු 120 සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියනවා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා කියලා. සාමාන්‍ය ආයුෂ 120යි. හැබැයි උන්වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඒතර සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. එතකොට ඒ වගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව ඉක්මවලා තව අවුරුදු කීපයක් වුණත් වැඩ ඉන්න පුළුවන් කියනවා. ඉරුදිපාද බලෙන් තථාගතයන් වහන්සේ සතර ඉරුදිපාද වඩපු කෙනෙක්. හැබැයි පාපී මාරේ ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්තා කියනවා. ඒ නිසා ආනන්ද හාමුදුරන්ට බැරි වුණා ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කරන්න. තුන් වතාවක් බුදුරජාන් වහන්සේ එතනදී සිහිපත් කළා කියනවා, ආනන්ද දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආනන්ද හාමුදුරුව එතනින් ඉවත් වුණා පමණයි පාපී මාර්යා පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආරාධනා කරා. හැබැයි මාර්යාට ඕන නිසා පිරිනිවන් පානව නෙමෙයි, බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍යය වෙනකොට සිදු කළ අවසානයි. උන්වහන්සේ බැලුවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය උන්වහන්සේ අතින් සිදු වෙලා අවසානයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරයෙන් නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරි චාපාල චෛත්‍ය ළඟදී ආනන්ද හාමුදුරුවෝ ඒ අසල ගහක් යට භාවනා කරන වාඩි වුණා පමණයි ආයු සංස්කාර අතහරිනකොටම පොළව සෙල වුණා. අකලට ගිගුරුන් දීලා වැස්සක් ඇදහැලුණ පොද වැස්සක්. ආනන්ද හාමුදුරන්ට හිතුණා මොකද මේ, එක පාරටම එහෙම ලකුණක්වත් තිබ්බේ නැහැ. නැකිටලා ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි මේ දැන් පොළොව සෙල වුණා, අකලට ගිගුරුන් දීලා වැස්සක් ඇදහැරුණා, ඇයි මේ? ඒ වෙලේ බුදුරජාන් වහන්සේ කාරණා 8ක් විස්තර කරලා කියනවා, ආනන්ද මේ කාරණා නිසා මහ පොළොව සෙල වෙනවා. එතනදී එකක් හැටියට පෙන්වුවා බුදු කෙනෙක් ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කරනවද ඒ මොහොතටත් පොළොව සෙල වෙන. දැන් මේ සුළු මොහොතකට පෙර තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. තව මාස 3ක් අවසන් වෙන තැන පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ වදා. අන්න එතකොට ආනන්ද හාමුදුරුව සංවේදී වෙලා උන්වහන්සේ ටිකක් කලබල වුණා. ඉක්මනින් අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ ඉන්න සේක්වා නැවත නැවත ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද ඔබ හොඳට ඕම දන්නවා බුදු කෙනෙක් ගත්ත තීරණයක් ආපහු වෙනස් කරන්නේ නැහැ මොනම හේතුවකටවත්. එනිසා ආනන්ද හිත හදාගන්න. සබ්බේහිමේ පියෙහි මනාපීහි නානා බහු විනා බහු, මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙන අනිත්‍යයි. මේ ධර්මතාවය සිහි කරන ආනන්ද ඔබ හිත හදාගන්න, ඔබ වීරිය වඩන්න, සංඝයා රැස් කරන්න. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන තව මාස 3ක් ගියත ඔය කාරණා අපිට මහා පරිනිබ්බාන සූත්‍රේ මුණ ගැහෙනු. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරුව බොහෝ සංවේදී වෙලා උන්වහන්සේ හඬා වැළපුණා කියලා සඳහන් වෙනවා. ආනන්ද හාමුදුරුව එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සංඝයාට අවවාද අනුශාසනා කරද්දි බැලුවා, කොමේ ආනන්ද මහණෙනි, ආනන්ද හාමුදුරුව පේන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි කො ආනන්ද? ආනන්දව බලන්න කියවා. බලද්දී කුසිනාරාවේ විහාරයේ පිටිපස්සට ගිහිල්ලා උළුවස්සක් අල්ලගෙන ආනන්ද හාමුදුරුව හොඳටම හඬා වැළපෙනවා. මට අනුකම්පා කරපු මේ තුන් ලෝකේම අග්‍ර මහා කාරුණිකයන් වහන්සේ පිරිනිවන් පාන, අනේ මට දැන් කාගෙනම් පිහිටක්ද? මම තනි වෙනව නොවේද? භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරුව අර විහාර මළුවේ පිටිපස්ස හඬා වැළපෙනවා, මහණෙනි ඔබ ගිහින් තථාගතයන් වහන්සේගේ වචනෙන් ආනන්දව එක්කන් එන්න කියලා. බුදුරජාණන් වහන්සේ ඔබට කතා කරනවා කියලා ගිහින් ආනන්දව එක්කරගෙන එන්න. ආනන්ද හාමුදුරුව එක්කන් ආවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා ඉදිරියේදී කියනවා, මහණෙනි මේ ආනන්ද බොහෝ පිං ඇති කෙනෙක්. පෙර බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම අග්‍ර උපස්ථායකයන් වහන්සේලා ඉඳලා තියෙනවා. අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාටත් ඒ වෙනුවෙන්ම පාරමී පුරාගෙන එන මේ ආනන්ද වගේම අග්‍ර උපස්ථායකයන් වහන්සේලා ඒ බුද්ධ ශාසනවල බුදුවරුන් වෙනුවෙන්ම මනුස්ස ලෝකේ පහළ වෙනවා. මේ ආනන්ද සසරේ කල්ප ලක්ෂයක් බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කියන අරමුණෙන්ම පින් කරගෙන පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මහණෙනි මේ ආනන්ද තව නොබෝ දිනකින් කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඒ වෙනකොට ආනන්ද හාමුදුරුව සෝවාන් වෙලා පමණයි හිටි. හැබැයි බුදු මුවින්ම බුදුරජාණන් වහන්සේ වදාලා පිරිනිවන් පාන පෙර, මහණෙනි මේ ආනන්ද තව නොබෝ දිනකින් කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ආනන්ද හාමුදුරන්ට කාරණා නොයෙක් විදියට ධර්මයේ සිහිපත් කරමින්, මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, ප්‍රියමනාප සියල්ලම වෙනස් වෙනවා, ආනන්ද මේ ධර්මතාවය සිහි කරන්න කියලා ධර්මයේ සිහි කරවලා ආනන්ද හාමුදුරන්ට ධර්මයේ මතක් කළ හිත සනසා ගන්න දහම් දෙසුව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වන වූයේනේ. පිරිනිවන් පෑවට පසුව ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ආදාහන කටයුතු අවසන් කරලා ආනන්ද හාමුදුරුව සුගන්ධ කුටියට ගිහිල්ලා ජේතවනේ. දැන් ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරන්ගේ කුටිය දකින්නකොට මතක් ඉන්නේ හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ මේ දැන් ආනන්ද කියලා කතා කරයි. අනේ මේ කුටිය මෙහෙම වැඩ හිටියා නේද? බුදු මුවින් වැඩිපුරම කෙනෙක්ගේ නමක් කියලා කතා කරා නම් ඒ ආනන්ද කියන වචනේ. නිරන්තරයෙන් ආනන්ද ඔය උණු පෑන් එක අරගෙන එන්න. කෝමේ ආනන්ද? ආනන්ද හාමුදුරන්ට නිතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියත් සංඝයා පිරිවරාගෙන වඩින අවස්ථා තියෙනවා. සමහර ලාවට ආනන්ද හාමුදුරුව සමග පමණක් වඩින. උන්වහන්සේ තමයි අග්‍ර උපස්ථායක. ඉතින් ආනන්ද හාමුදුරුව මේ ගැන සිහි කර කර ඒ කුටියට වෙලා හඬා වැළපෙන. දැන් ධර්ම සංගායනාවට සියල්ල සූදානම් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන් සප්ත පරණී ගුහාව ඉදිරිපිට අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය තුල 500ක් මහරහතන් වහන්සේලා එකතු කරලා ධර්ම විනය සංගායනා කළ යුතුයි කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සංඝයා තීරණය කළ සියල්ල සූදානම් කෙරෙමින් පවතින. හැබැයි ආනන්ද හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ. ඒ වෙනකොට රහතන් වහන්සේලාගෙන් පමණයි මේ සංගායනාව කළ යුත්තේ කියලා දැන් තීරණයකට ඇවිල්ලා. ආනන්ද හාමුදුරුවෝ වීරිය වඩන්නෙත් නැහැ. උන්වහන්සේ දුක් වෙනවා. බුදුහාමුදුරුවන්ගේ කන්ද කුටියට වෙලා හඬා වැළපෙනවා. අනේ තථාගතයන් වහන්සේ මේ කුටිය වැඩ හිටිය දවසට කී සැරයක් නම් මට ආනන්ද කියලා කතා කරනවද කියලා මතක් කර කර දුක් වෙමින්. අවසාන භික්‍ෂූන් වහන්සේලා රැස්වෙලා ආනන්ද හාමුදුරුවන් කැඳවල කියනවා, ආනන්ද ඔබ වීරිය වඩන්, ඔබ නැතුව මේ සංගායනාව කරන්න බෑ, සංගායනාවට දැන් දින ලං වෙලා තියෙන, ඔබ වීරිය වඩන්, ඔබ අප්‍රමාදීව කෙලෙසුන්ගෙන් මිදිලා මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්න. ඒකට හේතුව රහතන් වහන්සේලාගෙන්ම සංගායනාව කළ යුතුයි කියලා තීරණයක් ගත්තා. ඒ කාලේ බොහෝ රහතන් වහන්සේලා වැඩ හිටියා. කෙලෙස් සහිත කෙනෙක් සංගායනාව එක්කෙනෙක් හරි වාඩි වුණොත් අනාගතේ මේ ධර්ම විනයට නින්දා අපහාස කරන, චෝදනා කරන කාට හරි අන්‍ය තීර්ථකයෙකුට හෝ චෝදනාවක් කරන්න පුළුවන්. කෙලෙස් සහිත කෙනෙක්, සතර අගතියෙන් යුක්ත කෙනෙක්, කෙලෙස් සහිත අය ඔය සංගායනා සභාවේ හිටියා. ඒ නිසා ඔය සංගායනාව සතර අගතියෙන් යුක්තයි කියලා කවුරු හරි චෝදනා කරන්න පුළුවන්. ඒ කාලේ ඉතින් චෝදනා කරන්නම් බලාගෙන හිටපු අය අද වගේම ඒ කාලෙත් ඉඳලා තියෙන, හොඳ වැඩක් කරත් ධර්ම සංගායනාවක් කරත් ඒකට කොහේ හරි චෝදනාවක් කරන්න කරුණක් හොයනයි හිටියා. ඒ නිසා රහතන් වහන්සේලාගෙන් පමණක් සංගායනාව කළ යුතුයි කියලා තීරණේ තිබුණා. ඉතින් ආනන්ද හාමුදුරන්ට මේ කරුණ සංගයා කියා හිටියා, ඔබ වීරිය වඩන්. ඉතින් දැන් සංගායනාවට සියල්ල සූදානම්, හෙට සංගායනාව කෙරෙන්න කියලා. සියල්ල සූදානම් වෙච්ච දවසේ ආනන්ද හාමුදුරුව හිත හදාගත්තා. එදා දවසම ධර්මයේ මෙනෙහි කරා. අමුතුවෙන් බණ අහන්න දෙයක් නැහැ. සියලු ධර්මයේ 84,000ක් ධර්මස්කන්ධේ දරාගෙන මතක තියාගෙන ඉන්න කෙනා. ඒ ධර්මයේම මෙනෙහි කරමින් තමා තුළින් ධර්මය යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් භාවනා වඩන්න පටන් ගත්තා. සක්මනේ ධර්මයේ මෙනෙහි කරනවා. වාඩි වෙලා ධර්මයේ මෙනෙහි කරනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්, හිටගෙන ඉන්න ඉරියව්වෙන් ධර්මයේ මෙනෙහි කරනවා. මෙහෙම ධර්මයේ මෙනෙහි කළ එදා දවස පුරාම. දැන් හිට සංගායනා රාත්‍රී පළවෙනි යාමේ දෙවෙනි යාමේ පවා වීරියෙන් ධර්මයේම වැඩුවා. ඒ ධර්මයේම මෙනෙහි කරමින්, ගැඹුරු ධර්මයේ සිහි කරමින් උන්වහන්සේ ධර්මයේ මානසිකාරයේ කියදුනා. ධර්මයේම සිහි කරමින් රාත්‍රී තුන්වෙනි යාමේ දැන් පසෝදා උදෑසන වෙන සංගායනාව ආරම්භ වෙන පහෝදා උදේ උන්වහන්සේ කුටියට වැඩම කරේ සති සම්පජාන්නයෙන් යුක්තව. උන්වහන්සේ සිංහසෙයාවෙන් සැතපෙන නිදාගන්න ඇඳේ වාඩි වුණේ ඉරියව් ගැන සිහියෙන් මහා සම්පජාන්න භාවනාවෙන් යුක්තව. නිදාගන්න ඉරියව්වට යොමු වෙන්න හිස කොට්ටෙට තියන්න ඇලවෙනකොට මේක පාදයක් ඔසවලා හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් මරහත්වයට පත් වුණා. එතකොට ආනන්ද හාමුදුරන්ගේ රහත් වීම ගැන අපි කතා කරලා අපි අහලා තියෙන්නේ සතර ඉරියව්වෙන් තොරව රහත් වුණා. එතන සතර ඉරියව්ව කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න තිට්ටං, චරං, නිසින්නෝවා, සයානෝවා කියන. එක්කෝ හිටගෙන ඉන්න ඉරියව්වෙන් ධර්මයේ මෙනෙහි කරනවා, එක්කෝ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් ධර්මයේ සිහි කරනවා, එක්කෝ සක්මන් කරන ඉරියව්වෙන් ධර්මයේ සිහි කරනවා, එක්කෝ නිදාගෙන සිංහසෙයාවෙන් ඉන්න ඉරියව්. ඔය සතර ඉරියව් තමයි ප්‍රධාන ඉරියව්. එතකොට ආනන්ද හාමුදුරුව රහත් වෙන්නේ ඇඳේ වාඩි වෙලා සිංහසෙයාවෙන් ඇලවෙන්න හිස කොට්ටෙට තියන්න ඇලවෙනවත් සමගම එක පාදයක් ඔසවලා උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙන්න. අන්න ඒ නිසා අර ඇඳ මත වාඩි වෙලා නිදාගන්න සූදානම් වෙන වෙලාවේ ඒ අතර කාලේ හිස කොට්ටෙට තියන්නත් කලින් එක පාදයක් ඔසවලා ඇඳේ අර සිංහසෙයාවෙන් ඉන්න ඉරියව්වට යොමු වෙන්න හදනකොටම උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදුණ. එතකොට මේක තේරුම් ගන්න බැරි කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඉතින් කොහොමද එහෙම වෙන්නේ? ඒ තමයි සති සම්පජාන්නේක භාවනාව. ඉරියව් වෙනස් වෙන හැම මොහොතකම ඉරියව් වෙනස් වීමත් හිතේ ධර්ම මානසිකාරයක් තුළ පිහිටවන. සතර සතිපට්ඨානේ කායානුපස්සනාව ගැන ඉගෙන ගත්ත කෙනෙකුට නම් එයා දන්නවා හැම ඉරියව්වකම අතපය දිග හරිනකොට හකුලනකොට සම්පජානකාරී හොති. ඇවිදිනකොට, ඉස්සරහට යනකොට, ආපස්සට හැරෙනකොට සම්පජානකාරී හොති. වටපිට බලනකොට, ඉදිරිපස බලනකොට සම්පජානකාරී හොති. තමන්ගේ කය යම් යම් ඉරියව්වකින් පවත්වනවාද වෙනස් කරනවාද හැම වෙලාවෙම සති සම්පජාන, ඒක භාවනාව. එතකොට භාවනාවකින් තොරව හිටපු වෙලාවක රහත් උනා නෙමෙයි, භාවනා මානසිකාරේ සම්පජන්නේ මොහොත හිත කෙලෙසුන්ගෙන් මිදිලා උන්වහන්සේ රහත් උනා. සංගායනා සභාව අද වගේ දවසක නිකිනිපුන් පොහෝ දවසක දැන් සංගායනාවට සියල්ල සූදා. උන්වහන්සේ කල්පනා කරා සාමාන්‍ය කෙනෙක් හැටියට සංගායනාවට ගියොත් අනිත් පිරිස පිළිගන්නේ නෑ මේ රහත් වෙලාවි කියලා. ඇයි හැමෝම දන්නේ ආනන්ද හාමුදුරු තාම සෝවාන් වෙලා විතරයි. බුදුහාමුදුරු පිරිනිවන් පානකොටත් හඬා වැළපුණ හැබැයි රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවී ලෝක ධර්මතාවය සිහි කරගන්න උන්වහන්සේලා දුක් වෙන්නේ නෑ. දුක නැති කරපු අය. හැබැයි ආනන්ද හාමුදුරු හඬා වැළපුණ ආනන්ද හාමුදුරු තාම බුදුහාමුදුරු ගැන හිත හිත දුක් වෙනවා. ඒක තමයි අනිත් අය දැකලා අහලා ආනන්ද හාමුදුරු ගැන තියෙන ඒ අයගේ අදහස. එතකොට සංගායනාව පටන් ගන්න වෙලාවේ මේ අදහස නැති කරන්නට ඕනේ. තමන් රහතන් වහන්සේ නමක් කියලා ඒ අයට වැටහෙන්නට ඕන. ඒ නිසා උන්වහන්සේ 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක් හැටියටයි කෙලිසුන්ගෙන් මිදිලා රහත් වෙන්නේ. උන්වහන්සේ වැඩ හිටිය ඒ කුටියේ අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා 이르දියෙන් පොළොවෙන් කිමිදිලා සංගායනා සභාවේ තමන්ට નિયમિત ආසනිය ළඟින් මතුවෙලා අහසට පැන නැගලා අහසේ පෙළහර පාල සංගායනා සභාවේ සියලු දෙනා ඉදිරියේ තමන්ගේ ආසනේ මත වැඩ හිටියා කියන. එතකොට මේ ප්‍රාතිහාර පාමින් සංගායනා සභාවට වැඩි රහත් වෙලා අද වගේ දවසක. ඒ නිසා පින්වතුනි නිකිනි පුන් පොහෝ දවසේ සිදුවෙච්ච විශේෂම කාරණා අතර මේ ආනන්ද හාමුදුරුවන්ගේ උතුම් අරහත්ත්වය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේමයි ආනන්ද හාමුදුරු උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටි. ආනන්ද හාමුදුරුව පිරිනිවන් පාන්නේ රහත් වෙලා ගංගාවක් මැද්දේ. ගංගාව දෙපස බොහෝ පිරිසක් එකතු වෙලා සාදුකාර දෙනවා. ආනන්ද මහරහතන් වහන්සේ අහසේ පෙළහර පාලා ගංගාවක් මැද්දේ අහසේ පළඟක් බැඳගෙන උන්වහන්සේ තේජෝ කසින්නට සමවැදිලා පිරිනිවන් පාන වෙලාවේ අදිෂ්ඨානයක් කරා අහසෙම උන්වහන්සේගේ ශරීරය තේජෝ කසින්නට සමවැදිලා පිරිනිවන් පාද්දී අහසෙම සියලු දෙනා ගඟ දෙපස සියලු දෙනා බලාගෙන ඉන්නදී අහසෙම ආදාහණි වෙලා දැවිලා ධාතුන් වහන්සේලා පමණක් දෙකට වෙන් වෙලා වෙන වෙනම දෙපසට ගඟට නෙමේ ගඟ දෙපසට හර සැදැහැවතුන්ට වන්දනාමාන කරලා පින් රැස් කර ගැනීම පිණිස ධාතුන් වහන්සේලා ගඟ දෙපස ඉන්න පිරිසට ගඟ දෙපසට වැටේවා කියලා අදිෂ්ඨාන කරා. කරලා ගංගාවක් මැද්දේ අහසේ පිරිනිවන් පාන. උන්වහන්සේගේ ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මිනිස්සු ගෞරවයෙන් සුදුරෙදි කඩවල් වලින් කරඬු වලින් පිළි අරගෙන ඒවයි ක්‍රෑෂ් කරගෙන ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරා. ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍ය ඉදි කරා කියලා. අද තියෙනවා විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ රත්න සූත්‍රයේ දේශනා කරපු භූමියේ විශාලා මහනුවර කූටාගාර ශාලාව පිහිටි භූමිය මත එදා ධර්මාශෝක රජුරෝ ඒ ඉදි කරපු සෑයක් චෛත්‍යයක් තියෙනවා. ඒ චෛත්‍යයේ ආනන්ද මහරහතන් වහන්සේගේ බොහෝ මහරහත් ධාතුන් වහන්සේලා එකතු කරලා බැඳපු චෛත්‍යයක් හැටියට තමයි ඉතිහාස පොත්පත්වල ඒ චෛත්‍ය ගැන කියවෙන්නේ. එතකොට මේ වගේ ආනන්ද හාමුදුරුව මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය අපිට බොහෝ දේශනවල ආනන්ද හාමුදුරුව ගැන අහන්න ලැබෙනවා. ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ආනන්ද හාමුදුරුව ගැන අපිට දැනගන්න බොහෝ තැන්වල අපිට ඒ නම අහන්න ලැබෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සිහිනුවණ ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර යමක්ෂණයෙන් වටහා ගන්න භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර ඥාන ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍ර උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ උතුම් අරහත්වයට පත් වෙච්ච දවස තමයි අද වගේ නිකිනි පුන් පොහෝ දවස. ඉතින් ඒ නිසා අද වගේ පුන් පොහෝ දවසක විශේෂයෙන් පසුව සමාදන් වෙන භික්ෂූන් වහන්සේලා ඒවත් සමාදන් වෙන පෙරවස් හැටියට ඇසල පෝය දවසේ වස් සමාදන් වෙන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේලාට පසුව සමාදන් වෙන්න ලැබෙන්නේ මේ නිකිනි පොන් පොහෝ දවස. ඒ වගේම ප්‍රථම ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා සප්ත පරණී ගුහාව ඉදිරිපිට සිදු කරපු මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනයේ කියලා මාස ගණනාවක් පුරා ධර්ම විනේ සංගායනා කරමින් ධර්ම විනේ ස්ථාපිත කරන්න ඒ ආරම්භක කටයුතු කරපු දවස ආනන්ද හාමුදුරුව රහත් වෙච්ච දවස. ඉතින් ඒ වගේ දවසක ඔබත් අද දවස පුරාම ඔබට බණහන්න පින් කරන්න කුසල් වඩන්න ලැබෙන උතුම් පුන් පොහෝ දවසක් පෝය දවසක් උපෝසතය සමාදන් වෙච්ච පින්වතුන්ට ඒ උතුම් උපෝසත සීලේ පිනක් තමන්ට බලවත් කරගන්න ලැබෙන යම් හේතුවකින් සීල් ගන්න මඟ ඇරුණා දවස පුරා ඔබ පුරුදු වෙන්න ඔබේ ජීවිතයේ තුළ පෝය දවසේ වෙන වැඩ කටයුතු දාගෙන පෝය දවසේ වෙන වෙන දේවල්වලට කෙලෙස් වැඩෙන දේවල්වට යොමු වෙන්න එපා. පුළුවන් තරම් බණහන්න, පින්කම් කරන්න, ආගමික වතාවත් වලේ දෙන්න. පවුල් පිටින් දරුවෝ එක්ක, නෑදෑයෝ එක්ක හරි එකතු වෙලා පින්කම් කරන්න. පෝය දවස පින් පුරන, කුසල් වඩන දවසක් බවට පත් කරගන්න. ඔබ හැම දෙනාටම අද මේ නික්කිනි පුන් පොහෝ දවසෙත් අපි ඔබට ආශිර්වාද කරනවා. මේ ධර්මශ්‍රවණයෙන් උත් ඔබ රැස් කරගත්ත සියලු පිනත් ඔබේ ජීවිතයට සද්ධාදී ගුණ දියුණු කරගෙන සුවසේම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්මශ්‍රවණ මේ පිනත් ඔබ හැම දෙනාට ආශිර්වාදයක්ම වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානදීප ස

0: அசெட்லைன் ஃபினான்ஸ்வெத்தின் பெஸ்ட் பைக் கிட பெஸ்ட் டீல் லெக்க இந்தன பிரிமெஸ்மே பிரமுக்கியாவன பஜாஜ் சிடி 100 ஹா பிளாட்டினா 100 மோட்டர் சைக்கிள் சந்தஹா பஹசும லீசிங் பஹசு லீசிங் மாரிக்க கடினம் அனுமதிய சஹா அவு மலிய கேவிலி ஹெல்மெட் டிக குத் நோமிலே அசெட்லைன் ஃபினான்ஸ் அது மென்ன அது மாரன் யான அமதன்ன விண்வாய் 114 700
1: ஒரு நவ வியாபாரிக ஹிமிகருவுக்கு நாம் ஏட்ட கோலிய பிலிகனீமக் லபா கனிமட அசம சம அவஸ்தாவக் 0.7133 அங்கே அமதா ஆயதும் கரன்ன BIBMA 2026 by NIBM, where innovation earns recognition.
2: Asimantika avakashayaka apurvathaya athvindinna. Sri Lankave anarkathama nivave vishalathama pramane porcelain tile ekathuwa. Majestica Lanka Tiles.
3: Sir, ne telbi ranna addike inne. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික
8: පේ. බජාජ් වීගෝ ලක්ෂ්‍ය සුපිරිවාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒ විපිරිස් ඊමොබිලිටි
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ආහහහ ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්.

0: එකක් RDB Youth Classic Room ගිනුම.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: අති විශ්වසනීය ගමනකට Chetak electric scooter. kilowatt පැය 3.5ක lithium ion battery. kilowatt 3.1ක motorය. liter 35ක storage පහසුකම. david peeris e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අපතන්න.
4: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් commercial bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිරි.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22. David Peeris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 0117-888-666.
7: එංගපතෝ කොමරි දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
8: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
7: අම්මට ඒකත් ඇහුණා.
8: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
10: කොහොමද තරහින්?
11: කඩේ වහලෙට දාපු ෂීන් මාස 3 මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
12: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
13: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj 3 රෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
15: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet Rhino roofing within හඳුන්වා දෙන Rhino premium roofing sheet වැඩි විස්තර සඳහා 13.96 අමතන
16: business වලට ට්‍රක් හොයලා මේති වෙලාද අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම book කරන්න ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8333-444 සීතා හදවත් දිනු හිතවත් කම
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 100%ට 11% දක්වා ඉහළ පොලියක් ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 100%.25%ක අමතර පොලියක් රුපියල් ලක්ෂ 5 කට හෝ ඊට වැඩි මුදලකින් ආරඹන්න වැඩි විස්තර සඳහා 13:16 අමතන්න
18: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
19: ඕන
1: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
4: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Eki Bankua Lisa, Sreni Katakar Atar. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Oba Samanta Stuti. David Peiris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna, Amathanna 0.1 1 7 8 8 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6

0: এটা তা টপ স্টোরি
1: নেপালে বুদা গনি বলেটে শ্রীলঙ্কাবে সহায় නේපාලයට බලපෑ හදිසි ගංවතුරෙන් සිදු වූ ජීවිතහානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත්වන බව ජනාධිපති

0: ඉමිට කටයුතු කරන බවයි. මෙතර කටාර අග්‍රාමාත්‍ය ෂේක් මොහමඩ් ඉරානයේ සංචාරයක නිරතව තිබෙනවා. ඊරානයේ ගොඩ ගැනීමට සහය දැක්වීම සඳහා සාකච්ඡා කිරීම සඳහායි.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750
2: අමතන්න මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
3: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
4: LB රන් අය තමයි මගේ හයිය
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලා
6: අපිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ තවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
7: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවත් තම් හොඳම තැනින් හොඳම මිලට අඩුම ආස්ගවාරිකේට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්ණසිරි
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න මාස්ටර්මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් අර මුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
10: අයියා මට ඇපල් මලක් දෙන්න
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
10: අයියා මට මල් ගොඩක් දීලා
11: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
10: හච් 15 පිස්සුවක්ම තමයි
12: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර නිවස
13: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා
14: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
15: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 077133 10 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
16: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 8233 444 සීත හදවත් දිනු හිතවත් කම
17: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 01147750
18: The Bank Sangrava ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි
19: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
20: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
21: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
20: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV

කාලයකට පස්සේ සිංදුව මට ප්ලේ කරන්න අවස්ථාවක් ලැබුණේ. සුභ උදෑසනක්, පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අද අවසන් රන්දෝලි පෙරහැර තමයි වීදි සංචාරය කරන්න නියමිත වෙන්නේ. ඕගොල්ලෝ දන්නවද නුවර ලස්සනම පෙරහැර කාලෙට? හා නැද්ද? ඉතින් මේ මට ලස්සන ආටිකල් එකක් හම්බුණා. මේ දැන් සාමාන්‍යයෙන් ඕනම අපේ රටේ බිහිවෙන දක්ෂ උඩරට නැට්ටුවෙකුට, එහෙම නැත්තම් දක්ෂ වාදන ශිල්පියෙක්ට, තමන් දන්න හැම, ඒ කියන්නේ මොකක් හරි ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට එන්න තියෙන උපරිම තැනක් තමයි දළදා පෙරහැරේ තමන්ගේ දක්ෂතා දක්වන්න අවස්ථාව ලැබෙනවා කියන එක. ඉතින් මේක හරි විරල අවස්ථාවක්. හැමෝටම මේ අවස්ථාව ලැබෙනවා අපි දකින්නේ නැහැ. ඉතින් ඒකට පාරම්පරික උරුමයක් තියෙන්න ඕනි, ඊට පස්සේ දක්ෂතාවය තියෙන්න ඕනි, පින තියෙන්න ඕනි නේද? ඉතින් මේ හැමදේම එකතු වෙලා තමයි ඒ වටිනා අවස්ථාව ලැබෙන්නේ. අද මම කියන්නේ යන්නේ මේ දවස්වල ෆේස්බුක් එකෙත් මේක ගොඩක් ෂෙයා වෙනවා. අපේ රටේ ඉන්න මුස්ලිම් ජාතික තරුණයෙකුටත් අවස්ථාව ලැබිලා තියෙනවා අපේ රටේ දළදා පෙරහැරේට සහභාගී වෙන්න. යා බටනලා වාදන ශිල්පියෙක්. යාගේ නම තමයි මොහමඩ් ෆයිසින් ජෙෆ්රි කියලා. කියන්නේ අවුරුදු 23යි. පාසල් ගිහිලා තියෙන්නේ අලවතු ගොඩ ජාතික පාසලට. ඊට පස්සේ මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙලා තියෙන 2022 අවුරුද්දේ මහනුවර ශ්‍රී මහානාථ දේවාලයේ රබන් නර්තනයේ බටනාලා වාදන ශිල්පියෙක් විදිහට තමයි ඔහු සම්බන්ධ වෙන්නේ. ඉතින් එයාගේ ප්‍රාර්ථනාව තමයි, ඒක තමයි ලස්සනම කෑල්ල, එයා කියනවා මගේ ජීවිතේ තියෙනකම් දළදා පෙරහැරට එනවා කියලා. ඉතින් මට හරි ලස්සනක් දැනෙනවා ඒකේ. අපිට කොහොමත් ඉතින් අපි ජාති ભેද ගැන ඒව ගැන අපි කතා කරන්නේ කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපි මේ ඉන්නේ අලුත් යුගයක, අපිට ඒ කතා ඇත්තටම අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට තියෙනවනේ නේ හිතේ නිකන් දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ ඒක බෞද්ධයක් වෙන්න ඕනේ මෙහෙම කියලා නේ. නෑ, ඉතින් මුස්ලිම් තරුණයෙකුත් මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝම තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරනවා. රටක් තමයි නියෝජනය වෙන්නේ දළදා පෙරහැරත් එක්ක. මොකද දෙස් විදෙස් සංචාරකයෝ හැමෝම ආසාවෙන් බලන, ලංකාවට ඇවිල්ලා ආසාවෙන් බලන, ලංකාවටත් එන්න විශේෂ හේතුවක් තමයි දළදා පෙරහැර කියලා කියන්නේ. ඉතින් අපේ රටේ සාමාන්‍ය මේ දළදා පෙරහැරට මම ඊයේත් මතක් කරා කලාකරුවෝ 700,000 අතර පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දක්ෂතා පෙන්නනවා රෑ තිස්සේ. දැන් දවස් 10ක් තිස්සේ, අද අවසන් රන්දෝලි පෙරහැර දවස් 10ක් තිස්සේ, මුළු රැයම පහන් කරන්නේ පාරේ ඉඳගෙන නර්තනයේ යෙදෙමින්. ලේසි පහසු කාර්යයක් නෙමෙයි, සැහෙන දුරක් පෙරහැර යනවනේ නේද? ඉතින් මේ දක්ෂ අපේ කලාකරුවන්ට ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න, ඒගොල්ලන්ට ශක්තියක් දෙන්න, අලුත් පණක් දෙන්න, ඕගොල්ලෝ දන්නවා සමහන් ලොකු ක්‍රියාදාමයක් කළා පහුගිය දවස් ටිකේ පුරාම. ඉතින් අද දවසෙත් ඒගොල්ලෝ ඒ වැඩේ විදිහටම නිරත වෙනවා. ඉතින් ඒ දක්ෂතා පාන අපේ සියලුම කලාකරුවන්ට, ඒ පෙළහර පාන්න ඒ අවශ්‍ය කරන ශක්තිය දෙන්න තමයි සමහන් මූලික වෙලා කටයුතු කරන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනි පෙරහැරත් එක්කම. ඉතින් අද පුළුවන් නම් යන්න, හරිද, රන්දෝලි පෙරහැර බලන්න යන්න. අවස්ථාවක් ලැබුණ නැත්නම් ඊළඟ පාර හරි බලන්න යනවා කියලා කලින් තියාම පොඩි ප්ලෑන් එකක් ගහගන්න කියලා මතක් කරනවා, හරිද? 8:25 දැන් වෙලාව. අපි සමහන් ගැන කතා කරා. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනි කමර්ෂල් බැංක් එක ගැනත්. කමර්ෂල් බැංක් එක මේ දවස්වල අපි ඒගොල්ලන්ගේ තියෙන ගොඩක් ප්‍රමෝෂන්ස් තියෙනවා. ඒ අතරතුරේ මම වැඩිපුරම අවධානය යොමු කරන කෑල්ලක් තමයි මේ අධ්‍යාපනික ණය කියලා එක. මොකද ඉගෙන ගන්න කාට හරි, මම අහලා තිනවා පොඩි කාලේ නම් කවුරු හරි කෙනෙක් කාට හරි ඉගෙන ගන්න සපෝට් කරනවා කියලා කියන්නේ ඒක මාර දෙයක්. මගේ පුංචි කාලේ මට අම්මා තාත්තා හැරුණකොට එහෙම විශේෂ කෙනෙක්ව මතක් වෙන්නේ නැහැ මෙහෙම මට ඉගෙන ගන්න මෙහෙම උදව් කරා කියලා. හැබැයි මගේ අයියට උදව් කරා අපේ එක නැන්දා කෙනෙක්. ඒක මට හැමදාම මගේ ඔළුවේ තිනවා, එයා අයියට උදව් කරා ඉගෙන ගන්න කියලා. ඉතින් ඒ වගේ ඔබේ ජීවිතෙත් ඇති කවුරු හරි පුද්ගලෙක්, අනේ මගේ අධ්‍යාපනය වෙනුවෙන් අම්මා තාත්තා හැර මගේ ජීවිතේ මට මේක ගොඩදා ගන්න උදව් කරා කියලා. ඉතින් දැන් කාලේ එහෙම මිනිස්සු හොයන්නත් හරි අමාරුයි. මොකද හැමෝටම එහෙම කරන්නත් අමාරුයි. ඒත් ඔබ දන්නවද, ඔබේ අධ්‍යාපනය වෙනුවෙන්, ඔබේ දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන් කමර්ෂල් බැංකුව මැදිහත් වෙලා කටයුතු කරන්න ලෑස්තිලා ඉන්නවා කියලා. ඉතින් මේක විශේෂ අවස්ථාවක් අම්මා තාත්තා. මොකද දරුවෝ ඉගෙනගෙන ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් කරලා උසස් අධ්‍යාපනයට යන තැනදී ඔබ චුට්ටක් හිර වෙනවා. මොකද අර අනිත් අධ්‍යාපන කටයුතු, කලින් අධ්‍යාපන කටයුතු වලට සල්ලි වියදම් කළා ටිකක් උසස් අධ්‍යාපනයට යනවා කියන්නේ ටිකක් සැර ගාණක් වියදම් වෙන අවස්ථාවක්. එතනදී ඔබට පොඩි ගං චකිතයක්, බයක්, අයියෝ දැන් මොකද කරන්නේ වගේ හැඟීමක් එන්න පුළුවන් සමහරක් වෙලාට නේ. එහෙම නැති දෙමෝපිය තෝන තරම් ඇති. හැබැයි එහෙම බහුතරයක් ඉන්නේ ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට මූණ දෙන අපිනේ, අපි වගේ කට්ටියනේ නේද? ඉතින් ඒ අය වෙනුවෙන් අධ්‍යාපන ණය
කමර්ෂල් බෑංකෙන් ලබා දෙනවා රුපියල් මිලියන 10 දක්වා ණය පහසුකම් ලබා ගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි සම්පූර්ණ පාඨමාලා ගාස්තුවෙන් 75%ක් ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඉතින් ගෙවීමේ ක්‍රමයත් හරිම නම්‍යශීලී. අවුරුදු දෙකක් දක්වා දීර්ඝ කරපු සහන කාලයකුත් ලබා දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඔබේ දරුවත් උසස් අධ්‍යාපනයට නම් මේ අඩිය තියන්න යන්නේ අම්මා තාත්තා. කමර්ෂල් බැංක එකට ගිහිල්ලා මේ අධ්‍යාපන ණය පහසුකම ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න. ඒක ගොඩාක් වටිනවා, හිතට ලොකු සහනයක්. හරිද? ඊළඟට අපි රාජසේවකයනි නැගටිව්. අද නිදිනේ වැඩ කළා. ඉතින් පොඩි බ්‍රේක් එකක් ගන්නත් ඕනේ නේද? ඉතින් රාජසේවකය වෙනුවෙන් DPMC රාජ ප්‍රණාම වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන්ගේ සේවය වෙනුවෙන් සේවය අගය කරන්න තමයි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මේ විදිහට රාජ ප්‍රණාම විශේෂ වට්ටම් වරප්‍රසාද ටිකක් ලැබලා දීලා තියෙන්නේ. හරිද? මේක පොඩි නෑ, මේක ලොකුයි. හිතන්නකො චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න ගියා කියලා. රාජසේවකෙක් නම් ඔබ ඒකට ලිය රාජසේවකෙක් කියලා ඉතින් බලාගන්න තියෙන්නේ ඒ තියෙන ID එක, ඒ වගේ දේවල්. හරිද? නැත්නම් ඉතින් මූණෙන් බලන්න බෑනේ මෙයා රාජසේවකෙක්ද, ආ මෙයා උසයි, මෙයා රාජසේවකයා, මෙයා මිටි, මෙයා පෞද්ගලික විශ්, එහෙම බලන්න බෑනේ නේද? ඉතින් ඔබේ අවශ්‍ය කරන ලියකියවිලි ටික අරගෙන යන්න. ඔබ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට රුපියල් 160,000ක ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා රාජසේවකෙන්ට. ඊට පස්සේ හිතන්නකෝ අපි ගන්නවා කියලා බජාජ් මොටර් බයික් එකක්, එහෙම ගන්නකොට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් හම්බ වෙනවා. බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එකක් ගන්නකොට රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක්. වීගුත් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගන්නකොට රුපියල් 125,000ක සුපිරි ඩිස්කවුන්ට් එකක් ඔබට හම්බ වෙන්න නියමිතයි. ඒ නිසා අනිවාර්යෙන්ම රාජසේවකීනි, දැන් කවුරුරි අහගෙන ඉන්නවා නම් මේ අදහස ඔළුවට දාගන්න. මොකද මේක ඔබට පමණක් ලැබෙන විශේෂ අවස්ථාවක්. හරිද? අටයි 28 දැන් වෙලාව. සුබ උදෑසනක්.

0: අටයි විනාඩි 31යි දැන් වෙලාව. ආන ආන ගොඩාක් අයට නිින්ද නොයෑමේ ප්‍රශ්න තියෙනවා නේද? ඒ කියන්නේ ඉස්සරට වඩා වැඩි හිතෙනවා දැන් වැඩි කියලා. ඇත්ත. ස්ට්‍රෙස් එක වැඩි, කන බොන විදිය, ජීවත් වෙන විදිය. අනිත් එක අපි හැමදේම ඒ කියන්නේ අපිට ඕනම මොකක් හරි දෙයක් කරගන්න ඕන නැත්නම් අපි නිින්ද කියන කැලල තමයි අපි කැප කරන්නේ. ආ, ඉච්චරලා නිදා ගන්න ඕනේ නැණි මචං, එන්නකෝ. එහෙම කියලා තමයි කියන්නේ නේද? හැබැයි අපි දන්නේ නැහැ අපිට ස්වභාවිකවම ලැබිලා තියෙන, ස්වභාව ධර්මයෙන්ම ලැබිලා තියෙන ලොකුම දායාදය තමයි නිින්ද කියලානේ. නිින්ද හරියට යන්නේ නැත්නම්, හරියට නිදා ගන්නේ නැත්නම් ඔබේ නිින්ද කැප කරලා නම් ඔබ ඔය හැම දෙයකටම මහන්සි වෙන්නේ. ඔබ ලෙඩ වෙන එක කාටවත් නවත්තන්න බෑ. සහ ඔබව වයසට යන එකත් කාටවත් නවත්ත, වයසට යන එක කොහොමත් වයසට යනවා. හැබැයි ඉක්මනට වයසට යන එක ඒකත් නවත්තන්න බෑ. හරිද? ඉතින් ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න හදිසි හරි ඔබට නිින්ද නොයෑමේ ගැටලු තියෙනවා නම් ඔබටම දැනෙනවා නම් මම කොච්චර ට්‍රයි කරත්, මම වෙලාව කොච්චර කැප කරත් මට හරි නිින්දක් යන්නේ නැහැ. කඩින් කඩ නිින්ද යන්නේ, ඇහැරෙනවා. මහා රෑ දෙකට, එකට, දෙකට, තුනට විතර ඇහැරෙනවා. හරි නිින්දක් නැහැ. විනාඩි 10යි ආයි නැගිටින. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. යස්. ඉතින් ඒවට විසඳුම් තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකත් එක්ක. ඔබ යන්න වෙලාව තියෙන වෙලාවක ගිහිල්ලා පොඩි පරීක්ෂණ පොඩි එකක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙලා ඔබට ගැලපෙන මෙට්‍රස් එක තෝරගන්න. හරිද? පරීක්ෂණ කියලා කියන්නේ මේ ලේ දීලා එහෙම පරීක්ෂණයක් නෙමෙයි. හරිද? එතන පොඩි නැප් එකක් දාලා පොඩි තියෙනවා, පොඩි වැඩසටහනක් තියෙනවා. ඒ හරහා ඒගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් ඔබට තියෙන ප්‍රශ්න මොකක්ද කියලා. සහ ඔබත් එක්කත් පොඩි සාකච්ඡාවක් දානවනේ චැට් එක. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඔබට ගැලපෙන්නේ මොකද්ද? කූල එකද, ග්‍රැෆීන් එකද, බයෝරිදමික් එකද, රොමෑන්ස් එකද, ආරෝග්‍යද, මැග්නෙරෙස්ට් එකද, මැග්නෙරෙස්ට් නේ රයිට්, ඒ මෙට්‍රස් එකද කියලා ඒගොල්ලෝ තීරණය කරා. තීරණය කරාට පස්සේ ඔබත් එක කතා කරයි. කතා කරලා ඔබටම කස්ටමයිස් කරලා වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් දෙන්න ඒගොල්ලෝ අමතක කරන්නේ නැහැ. හරිද? නිින්ද කියන එකට පොඩ්ඩක් වියදම් කරන්න. හරි? අපි හරි වෙලාවකට හරි ලෝභයි අනේ. අපි අපිට අවශ්‍ය දේවල් වලට වියදම් කරන්නේ නැහැ. අනවශ්‍ය නම් ඕන තරම් වියදම් කරනවා, හිතන්නේවත් නැහැ. විශ්වාස කරන්න ඔබ නිින්දට ආයෝජනය කරන්න. කවදා හරි දවසක ඔබ මට ස්තුති කරයි. මොකද ඒක ඔබ ලබන ලොකුම ආයෝජනය. රයිට්? හරි. 8:34 වෙලාව බජාජ් වීගු ගැනත් මේත් එකම මතක් කරන්න. ලක්ෂයේ වාසියක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නේද? දැන් අද 27 වෙනිදා, අගෝස්තු මාසේ 32 මේක අවසන් වෙනවා. මොකද අගෝස්තු මාසේ පුරාවට තමයි බජාජ් වීගෝ 3 wheel ගන්න ඔබට රුපියල් 100,000 දෙන්නේ. බජාජ් වීගෝ කියලා කියන්නේ පෙට්‍රල් 3 wheel එකක් නෙමෙයි, මේක ඉලෙක්ට්‍රික්, තනි ක්‍රම ඉලෙක්ට්‍රික් 3 wheel එකක්. ඒ නිසා පෙට්‍රල් ගැන, ඒවා ගැන වොරි වෙන්න, අයියෝ දැන් හෝමුස් මෙහෙම වෙයි, අරම වෙයි, ඒවා ගැන හිතන්නවත් දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ තෙල් පෝලිං එයිද අර වෙයිද මේ බලන්නවත් එපා, පැත්ත බලාද. මොකද ඔබ පාවිච්චි කරන්නේ බජාජ් වීගෝ 3 wheel එකක් නිසා. ඉතින් දෛනික වියදම අඩු කරලා ලාභය වැඩි කරගන්න තියෙන හොඳම මාර්ගයක් විදිහට අපිට මේක සලකන්න පුළුවන්. හේතුව තමයි එක චාර්ජයකින් කිලෝමීටර 150කටත් වඩා වැඩියෙන් දුවන එකත්, එක කිලෝමීටරයකට වැයවන්නේ රුපියල් 3ක් වීමත් තමයි ඒකට හේතුව. හරිද? ඉතින් පවුලේ 3 wheel එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මොකක් හරි බිස්නස් එකක් කරනවා නම්, නැත්නම් හයර් යනවා නම්, එහෙමත් නැත්නම් තියෙනවනේ තව ගොඩාක් වැඩ නේද? දැන් හිතානක අපි එදත් කිව්වා පික්මි දාලා එහෙම මොකක් හරි පික්මි ෆ්ලෑෂ් දාන්න ඔබ බලාපොරොත්තු වෙන ඕන දෙයකට ඕගලන්ට බජාජ් වීගෝ 3 wheel එක පාවිච්චි කරන්න පුළුවන්. කාන්තාවකට උනත් තමන්ගේ දෛනික වැඩ කටයුතු කරන්න ආරක්ෂිතව, පහසුව, අඩුම වියදමින් විශ්වාසනීයව ගමනක් යන්න කාන්තාවකට උනත් පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම සුපිරි 3 wheel එක තමයි බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 wheel එක කියලා කියන්නේ. හයර් එකේ ඉඳන් ඩිලිවරි දක්වා, ටුවරිසම් ඉඳන් ව්‍යාපාර දක්වා වියදම අඩු කළ ලාභය වැඩි කරන හොඳම ස්මාර්ට් තේරීම තමයි බජාජ් වීගෝ මේ දවස්වල ලක්ෂයේ වාසියක් තියෙන බව කරුණාවෙන් සලකන්න. අපි පික්මි ෆ්ලෑෂ් ගැන කතා කරමුද අද? අපි ට්‍රක් ගැනනේ කතා කරේ. යස්. දැන් ඔයගලන්ට ඔය පොඩි පොඩි දේවල් තියනවා නේද? පොඩි පොඩි දේවල්. ඒවා යවා ගන්න, ඒ කියන්නේ ගෙන්න ගන්න මේ වැඩේට වෙනද නම් කරන්නේ. දැන් හිතන්නක මොකක් හරි දාලාවා කියලා. ඔන්න ඉතින් මේ 3 wheel එකක් හොයාගෙන ඒකේ නැගලා, අපිත් නැගලා, ෆයිල් එක, මේ පොඩි ෆයිල් එක, ඒකත් උස්සගෙන ගිහිල්ලා ඉතින් අපි බාර දෙනවා. එහෙමනේ, අපිට සර්විස් එකක් තිබ්බේ නෑනේ. ඊට පස්සේ අපිට හම් වෙනවා පික්මි ෆ්ලෑෂ්. අපිට පුළුවන් විශ්වාසනීයව පික්මි ෆ්ලෑෂ් එකක් දාලා, හිතන්නක පොඩි ෆයිල් එකක් නම් අපිට පුළුවන් බයික් එකක් දාන්න. ඒක හරියට ඔත්තලා කරලා ඔබට ඕන විදිහට ඒක බාර දෙන්න. බාර දුන්නට පස්සේ ඔබ දන්නවා, බාර දෙන්න කලින්ම ඔබ දන්නවා කීයක් මේකට යනවාද කියලා වියදම. ඒක ඔබ එතනදී සල්ලි දීලා වැඩේ කරන්න, නැත්නම් ඉවරුණාට පස්සේ එතනින් සල්ලි දෙන්න, ඒ විදිහට වැඩේ කතා කරගන්න. ඒක ඔබ කැමති විදියක්. දැන් අපි හිතන්නකෝ කෑශ්වල්ටම දාන්න ඕනේ නෑ, කාඩ්සල්ටත් පේමන්ස් කරන්න පුළුවන්. ඒක දන්නවනේ සාමාන්‍යයෙන් නේද? ඊට පස්සේ ඔබට විශ්වාසයි. මොකද ට්‍රැකින් සර්විස් එක තියෙන නිසා, කොහෙද මේක තියෙන්නේ දැන් කාලංගොඳ, මෙහෙම දෙයන්නේ, මෙතනින් දෙයන්නේ කියලා ඔබට ඔබේ ඇස් පනාපිට ඒ දේවල් බලාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් කාලය ශ්‍රමය ඉතුරු කරලා වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේකට මේ ගිනියන භාණ්ඩ වලට රක්ෂණාවරණයක් ලැබෙන නිසා ඉතින් තවත් වඩා ආරක්ෂාකාරී. ඔබට පුළුවන් නම් ඒකේ වටිනාකම පිළිබඳ තක්සේරුවක් කරන්න ඔබ ගාව ලියකියවිලි තියෙනවා නම් ඔබට පුළුවන් රක්ෂණාවරණය ලබා ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි දන්නේ නැහැ නේ පාරතොට යනකොට නේද? ඉතින් මේ ඔක්කොම පහසුකම් ටික තියෙනවා. ඔබට ගැලපෙන ඔබේ පාර්සලේ ප්‍රමාණය අනුව ගැලපෙන වාහනේ තෝරගන්න පුළුවන්. බයික් එකක්ද, ටුක් එකක්ද, කාර් එකක්ද, අපි අර කලින් කිව්වා වගේ ලොකු මොන හරි ගිනියනවා නම් ට්‍රක් එකක් උනත් දාගන්න අවස්ථාව පික්මී දීලා තියෙනවා. එහෙනම් හරිනේ, පික්මී ෆ්ලෑෂ් සර්විස් එක පාවිච්චි කළා නැත්නම් ඒක පාවිච්චි කරන්න, ඒක අපේ පහසුව වෙනුවෙන්ම නිර්මාණය කරපු දෙයක් බව කරුණාවෙන් සලකන්න. අද පොයේ දවසනේ ඉඳ හැමදේම කරුණාවෙන් සලකන්න. 8:38 දැන්.
1: හද ගැස්මට සියත.
2: කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 01112
5: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 01117888666
6: Atharinna Bae Wageda Ne Obata Puluwan විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා

0: පයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: 45 David Peris විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
3: IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026 ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0771130 අංක අමතා අදම අයදුම් කරන්න බිබ්මා 2026 by NIBM where innovation earns recognition
4: ඒක හරිම අපූරු ලෝකයක්
5: හරියට Alice in the Wonderland වගේ
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
7: music
8: කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට ඒ තිබ්බෙ ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
9: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
8: එයාගේ නම සීතා
7: සීතා
8: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි
12: අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Peris Motor Company Private Limited.

මදුරුවන්ගේ සද්ද වගේ. මම ලිස්ට් එකක් හැදුවොත් ආස නැති සත්තු ජාති ඒක උඩින්ම ඉන්න සතා තමයි මදුරුවා කියලා කියන්නේ. පුදුම කරදරයක්. චූටි වුණාට අපිට දෙන වදේ නම් ලේසි නෑනේ. ඉතින් පහුගිය දවස්වල අපි ගොඩාක් ඩෙන්ගු ගැන කතා කරා. තාමත් තනින් තනින් ඩෙන්ගු පිළිබඳව අපිට වාර්තා වෙනවා. ඉතින් මදුරුව නිසා අපේ ජීවිතවලට කොච්චර කරදරයක්ද? අනිත් එක තමයි අපි අර තියෙන ගෙදර තියෙන නිදහස, සාමය, ඒ හැමදේම නැති වෙනවනේ. හවස 3-4 වගේ වෙනවනේ නියම් ගෙදර අම්මා කෑ ගහනවා දොර ජනෙල් වහන්න ගාලා. ඒක වෙනම සීන් එකක් ගෙදර. ඒ කියන්නේ ගෙදර තිබ්බ අර හුලඟක් ඇවිල්ලා නිකන් සතුටින් සනීපෙන් හිටපු නිකන් වාතාවරණය තනිකරම මේ මදුරුවන්ට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මදුරුවන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේද? නෑ සහෝදරය, අපි එහෙම ඉන්න ඕනේ නෑ. අපිට පුළුවන් ඇලුමෙක්ස් එකට ගිහිල්ලා අපි ගමුකෝ. ඒගොල්ලන්ගේ තියෙනවා මොස්කිටෝ මෙෂ් එක. මේක දැලක්, මේක මදුරු දැලක් කරන්නේ මේ නෙට් එකක් දාලා නිදාගන්න ඒ සීන් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා අපේ තියෙනවානේ ඔය ලස්සනට සාගරයේ වගේ එහා කොන මෙහා කොන, ඒ කියන්නේ ගාර්ඩන් එක, ඊට පස්සේ ඔබේ ලිවින් ඒරියා එක යා කරන ලොකු තියෙනවා නේද ස්ලයිඩින් ඩෝස්, එහෙම දාලා ලස්සනට හදලා තියෙනවා නේද ඔබේ ගෙදර. අන්න ඒ තැන්වලට ඕගලන්ට මේ මෙෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? යන්නකෝ ඇලුමෙක්ස් එකට, යන්න ගිහිලා අහන්නකෝ මොකද්ද මේ වැඩේ කියලා. හරිද? මම හිතනවා මේක නම් ලොකු හොඳ විසඳුමක්. අපි හැමදාම හොය හොය හිටපු සහ අපිට මිස් වෙච්ච තැනක්. ඒ වුණාට ඉතින් අපේ ආදරණීය ඇලුමෙක්ස් වලට එහෙම මිස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක අපිට හඳුන්වලා දෙනවා. ඔයගලන්ට තියෙන ප්‍රශ්නේ මේකනේ. හරි, මෙන්න විසඳුම කියලා. ඉතින් මේක දැම්මට පස්සේ අර ජනෙල් වහලා එහෙම නටන්න දෙයක් නැහැ. මේ මෙෂ් එක ඇතුලෙන් මදුරුවන්ට එන්න බෑ. හරි, එච්චරයි කතාව. අනිත් එක තමයි ඔබ තාම කියන නැද්ද ඇලුමෙක්ස් එක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට එතනට යන්න, එතනට ගියාම සෑහෙන ඐඩියාස් ටිකක් ඔබට එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඇලුමිනියම් ගැන දන්න ප්‍රමාණය හරිම ප්‍රාථමික මට්ටමක තියෙන පොඩි. අපි ඇත්ත ඉතින් අපිට එච්චර ලොකු දැනුමක් අපි හිතනවනේ අපිට ඕනේ නැහැ කියලා. මොකද අපි ඇලුමිනියම් සම්බන්ධ අපි මොකක් හරි බාසු නැහැ කෙනෙක් නෙමෙයිනේ. හැබැයි අපි ගෙයක් දොරක් හදන වෙලාවට තමයි ඔන්න ඕක වැදගත් වෙන්නේ. මොකද අපි හරි ප්‍රොඩක්ට් එක දැනගෙන හිටියේ නැත්තම් ඇලුමිනියම් වගේ කාරණාවලදී අපි ගොඩාක් ලාවට රැවටෙන්න පුළුවන්. හරි, ඉතින් ඒ නිසා ඔය දැනුම කියන එක එකතු කරගත්තා කියලා එක වැඩි වෙන්නේ නැහෙනි. ඒ නිසා ඔය අනේ එනකොට නාවල පාරේ හදිසිය දැක්කොත් මේ තියෙන්නේ අර ඇලුමෙක්ස් එක එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. පොඩක් වෙලාවක් තියෙනකෙ චුටක් අපි ඔළුව දාලා යන්න කියලා පොඩ්ඩක් යන්න ගිහිල්ලා බලන්න. එතන තියෙන ප්‍රොඩක්ට්ස්, එතන තියෙන නිෂ්පාදන සමහර කේවා අපිට හිතා ගන්නත් බැරි තරම්. අපිට හිතෙනවා අයියෝ අපේ ගෙදරට මෙන්න මේක දාන්න තිබ්බනේ කියලා හිතෙනවා. එහෙම හිතුන් නැත්තම් මම හම්බෙන්නකෝ. හරි, එහෙනම් ඒකනත් මතක් කරනවා. ඉතින් ඇලුමෙක්ස් එක එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට පුළුවන් නම් එක දවසක් හරි ගිහලා පොඩි අයිඩියා එකක් ඔළුවට දාගන්න. විශේෂයෙන්ම ගෙයක් දොරක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් එතනට යන්න ඕනි කියන එකත් මතක තියාගන්න. හරි, අද හරිම වාසනාවන්ත දවසක්. ඉතින් මේ වාසනාව තවත් වැඩි කරගන්න, ඒ කියන්නේ වාසනාව නිකන් හිතන්නකෝ වාසනාවන්ත දවසක් කියලා වචන වලින් තිබ්බට මදිනේ. ඇත්තට මේ වාසනාව උදා කරගන්න පුළුවන් විදිහක් තමයි අපිට NLB එක හැමදාම කියලා දෙන්නේ. එයා කියන්නේ ලොතරැයි ගන්න, ලොතරැයි ගන්න, ලොතරැයි මල්ලිලා කියනවා, ලොතරැයි කූඩුවල ඉන්න අයියලා කියනවා, බයිසිකලේ එන අයියලා මල්ලිලා කියනවා නේද? සමහරක් අපේ කාන්තාවොත් මේ වැඩේට සම්බන්ධ වෙලා ලොතරැයි විකුණන ඒ නියෝජිත වරියන් විදිහට කටයුතු කරනවා. හරි සතුටුයි. ඉතින් මොකද කර්මාන්තයක් විදිහටත් ඒක හරි සෑහෙන මෙහෙවරක් කරනවා. ගොඩක් මිනිස්සු ජීවත් වෙන කර්මාන්තය බවට පත් වෙලා තියෙනවා, කර්මාන්තයක් බවට පත් වෙලා තියෙනවා මේ විදිහට ලොතරැයි නියෝජිතයෙක් වෙලා වැඩ කටයුතු කරන එක. එයා තමයි, ඒ කෙනා තමයි අපිට වාසනාව දෙන්නේ නේද? ඉතින් ඒ ඕගලන්ටත් පුළුවන් අද යන එනකොට පොඩ්ඩක් ඔහෙදි හරි දැක්කොත් වාසනාව ඔබේ කොයි වගේද කියලා පොඩි නිකන් පොඩි බලන්න. ඉතින් උරගා බලන්න, නිකන් තියෙන වාසනාවනේ යන්නේ, උරගා බලන්නකෝ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි, අවුරුදු ගණනාවක් පුරා මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් අපේ රටේ සංවර්ධනයට, සුබ සාධනයට, ඒ වගේම ජීවිත සවිබල ගැන්වීමට දැවැන්ත දායකත්වයක් ලබා දීම හේතුවෙන් තමයි අපේ ලොතරැයි ලොවේ ප්‍රමුඛ ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සංවිධානය කරන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවාංශයේ අනුශූරතා සම්මානය අඛණ්ඩව 2026 අවුරුද්ද දිනාගත්. ඉතින් අපේ උණුසුම් සුබ පැතුම්. ඒ ගැම්මත් එක්කම අද අපි ගමු ලොතරැයි. හරිද? NLB එකේ ලොතරැයියක් ඇදුනට පස්සේ මුලින්ම කරන්න ඕනි වැඩක් තමයි ඉන්න තැනක් හදාගන්න එක. ඉන්න තැනක් නැත්තම් ලස්සන තැනකින් ඉන්න තැනක් ගන්න එක නේද? ඉතින් සමහරක්කිට මම මෙහෙමයි කියන්නේ, දැන් ඔබ කුලී ගෙදරක ඉන්නවා කියලා හිතන්නකෝ. ඉතින් හැමදාම මාසෙකට ගාණක් ඒකට යනවා. ඒක ඉතුරුවක් නෙමෙයිනේ, කවදා හරි දවසකදී ඒව දාලා යන්න ඕනි.
එහෙම විශේෂ ප්ලෑන් එකක් නැත්තම් කුලී ගෙදර තමන්ගේ කරගන්න. එහෙම නිකන් යටිකූට්ටු අදහසක් නැත්තම් ඉතින් එහෙන් යන්න වෙනවනේ නේද? ඉතින් කැමති නැද්ද? ගෙවාගෙන ගෙවාගෙන ගිහිල්ලා තමන්ටම කියලා තැනක්. එහෙම අදහසක් එනවනම් අනිවාර්යෙන් ඔබ බලන්න ඕනේ තැනක් ගැන අපි මේ දවස්වල කතා කරන අපේ ප්‍රයිම් ගෲප් එකේ නුවර පාරට ඇවිදින දුරින් තියෙන්නේ. මීටර 300යි. හරිද? ලස්සන වැවකට වෙලකට මුහුණලා ලස්සනම ලස්සන නිස්කලංක පරිසරයක කුරුල්ලෝ කිචිපිචි ගාන සද්දේ හැම දෙයක් එක්කම ඔබේ ජීවිතේ සුන්දරම කාලය ගත කරන්න ඔබට ආරාධනා කරනවා ප්‍රයිම් ගෲප් එක. ඒ තමයි මේගොල්ලන්ගේ අලුත්ම අපාර්ට්මන්ට්ස් මිලියන 31 ඉඳලා ඔගලන්ට ගන්න පුළුවන්. යස්, හරිම ලස්සන අපාර්ට්මන්ට්ස් සෙට් එකක් තියෙන. ඒගොල්ල හදන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මිලියන 31 ඉඳලා ගන්න පුළුවන්කම තියෙනවා. ස්විමින් පූල් එක තියෙනවා, කිඩ්ස් පූල් එක තියෙනවා, ජිම් එක තියෙනවා, මල්ටි ෆන්ක්ෂන් හෝල්, ස්කයි ගාඩන් එකක් තියෙනවා. වව්. ඊට පස්සේ අපි හැමතිස්සෙම ආරක්ෂාව ගැන හිතනවා. 24/7 security, CCTV මේ හැම දෙයක්ම එක. ඔගලන්ට හරිම නිදහසේ ගත කරන්න පුළුවන් තැනකින්, ලස්සනම තැනකින් තමයි ප්‍රයිම් ගෲප් එක මේ අපාර්ට්මන්ට් ඔබට දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ආසාවක් ඇති වුණොතින් කතා කරන්න අමතක කරන්න එපා 13:22 කියන නම්බෙකට. ඒ වගේම දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ අද මේ වැඩේට අත ගැහුවා කියලා. එතකොට ඔබ මිලියන 31යි නිවේදන් කරන්නේ. ඒක කාලයක් යනකොට අඩුම තරමේ මිලියන 51 දක්වා හරි වැඩි වෙනවා. ඊට කියන්නේ මේ අඩුම ගාන අපි කියන්නේ අනිතික තියෙන තැන, ඒ හැම දෙයක් එක්කම කවදා හරි දවසක මේක හිතන්නකෝ අරගෙන දාලා තියලා කවදා හරි විකුණනවා කියලා. හොඳ ගාණක් හම්බ කරගන්න පුළුවන්. ගොඩක් මිනිස්සු මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. අපිට තාම ටච් වෙලා නැහැ මේ වැඩේ යන්නේ. ඒකයි ප්‍රශ්නේ. මිනිස්සු දියුණු වෙන ක්‍රම හොයාගෙන තියෙනවා. අපි තාමත් ජොබ් එක කර කර ඉන්නවා. නැත්තම් අපි තාම නිදි 8:53යි. මම මෙතන කීව කීව ඉන්න ඔබ නිදි. එහෙනම් 13:22ට කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට කතා කරලා මේ වැඩේ ගැන චුට්ටක් බලන්න. මිලියන 31ක් කියන්නේ පුළුවන්නේ. පුළුවන්.

0: كيلو كبار دينا تكستايلز
1: سنة حسين عطرين حتى بات سنة سلا
2: ميدولي
0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තර.
0: IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ business model එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 071331000 අංකය අමතා අදම අයදුම් කරන්න. බිබ්මා 2026 by NIBM, where innovation earns recognition.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group 13/22.
6: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70455.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, Wood Place, Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
9: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
8: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13/19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: यह था टॉप स्टोरी।
1: ශ්‍රීලංකේ කේන්ද්‍ර කාත්මණ්ඩු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්. නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිත පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කාත්මණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා. තානාපති කාර්යාලයේ නිවේදනය කළේ අවධානම් සහිත දිස්ත්‍රික්කවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් කාත්මණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසද නිවේදනය කළා. නේපාලයට බලපෑ ගංවතුර සහ නායම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදු නොමැති බවයි එම කාර්යාලයේ පැවසුවේ. නේපාලයේ ඇති වූ හදිසි ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස අතුරුදන් වූ 466 දෙනෙකු විදේශ ජාතිකයින් පිරිසක්. නේපාල ආගමන විගමන අධිකාරිය පැවසුවේ අතුරුදන් වූ අතරට රටවල් 28කට අයත් විදේශ ජාතිකයන් අයත් බවයි. අමරිකානු ජාතිකයන් 54ක් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් 33ක්ද ඒ අතරට අයත්.
0: Top story. අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම

උදේ 9:00 විනාඩි 8යි දැන් වෙලාව. අපි මේ දවස් ටික පුරාවටම ඔබත් එක්ක කතා කරන තවත් විශේෂම බ්‍රෑන්ඩ් එකක් තමයි GWM කියලා කියන්නේ ඒක ලෝකෙම දන්න සුපිරි ප්‍රීමියම් බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් අපේ ලංකාවේ දැන් ඕගලන්ට මිලදී ගන්න අවස්ථාව තියෙනවා GWM වාහන රේන්ජ් එක. හරිද? ඉතින් ලංකාවේ මේ වැඩේ කරන්නේ ඒකට ඉන්න දක්ෂම කෙනා, ආයි කතා දෙකක් නැහැ, ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්. හරි, අපි දැන් පොඩ්ඩක් මේකේ වාහන තුනක් ගැන, මේ රේන්ජ් එකේ තියෙන වාහන ජාති තුනක් ගැන අපි කතා බහ කරනවා. එකක් හවල් H6 එක, අනිත් එක හවල් H6 GT එක, හයිබ්‍රිඩ් වර්ෂන් එක. ඊට පස්සේ ටැංක් 500, ටැංක් 300 එකත් හයිබ්‍රිඩ්ම තමයි. මේ වාහන සෙට් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. දැන් සාමාන්‍යයෙන් හවල් SUV රේන්ජ් එකේ වාහනයක් ඔබ පාවිච්චි කරනවා කියලා කියන්නේ අපිට ඩේලි යූස් කරනකොට අපි බලාපොරොත්තු වෙන සුව පහසු, අපි ආස කරන ඒ මොඩර්න් ස්ටයිල් ඩිසයින්ස් පර්ෆෝමන්ස් තියෙන වාහනයක් තමයි මේ SUV එක, හවල් SUV රේන්ජ් එක. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් H6 හයිබ්‍රිඩ් එක හරි ප්ලගින් හයිබ්‍රිඩ් එකට හරි යනවා කියලා කියන්නේ මේකට විශේෂ පිළිගැනීමක් තියෙනවා. හේතුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය පැත්තෙන් ඉහළම අයි උඩම තියෙන වාහනයක්. සාමාන්‍යයෙන් ඔය ටිකක් වැඩිපුර දුර දුවන කෙනෙක් නම් මම හිතනවා ඔබට නියමටම ගැලපෙන වාහනය තමයි, වාහන රේන්ජ් එක තමයි ඒ කියලා. ඊට පස්සේ අපි ටැංක් මොඩල් එක ගැන කතා කරනවා. ටැංක් රේන්ජ් එක ගැන කතා කරද්දී බලය, ශක්තිය ගැනම තමයි අපි කතා කරන්නේ. මොකද ඒකේ පෙනුමේ ඉඳන් හැමදේම බලය බලය බලය බලය බලය බලය බලය ගගා තමයි යන්නේ වාහනේ. හරිද? ටැංක් 500 එක තියෙනවා, ටැංක් 300, මේකත් හයිබ්‍රිඩ්. හරිම පවර්ෆුල් වෙහිකල් එකක් විදිහට, හරි ස්ට්‍රෝං වෙහිකල් එකක් විදිහට තමයි ඒක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබේ චොයිස් එක, මගේ චොයිස් එක නෙමෙයිනේ, ඔබේ චොයිස් එක. ඒක වෙනස්ම වෙනස් වෙන්න පුළුවන්. ඔබ එතනට ගියාම ඔබේ හිත යන්නේ, මට මගේ නම් හිත යනවා ටැංක් 300 එකකට. හරි 500 මට හිතනවා ටිකක් මට ලොකුද මන්දා කියලා, 300 එකකට මට හිත යනවා. ඒ වගේ ඔබ එතනට ගිහිල්ලා වාහන බලලා ඒව හැමදේම ටච් කරලා ඇඟට අරගෙනනේ. දැන් සාමාන්‍ය වාහනයක් ඇතුළේ ඉඳගත්තම නිකන් ඒකේ තියෙන ඔක්කොම නිකන් අපි නිකන් උරා ගන්නවා වගේ නේද? කියන්නේ ඇඟ ඇතුළට අපිට එනවා මේක මෙහෙමයි මෙහෙමයි ඇල්ලුවම මෙහෙමයි. අපි ෆෝන් එකක් ගන්න ගියත් එහෙම නේ, අල්ලලා බල්ලා කරාම තමයි අපිට ගානට දැනෙන්නේ. ඊට පස්සේ හැබැයි වාහනයක් ගන්නකොට ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න ඕනි. ඒ පාසුකමත් ඕගලන්ට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ලබා දීලා තියෙනවා. ඉතින් මන්නම් කියන වෙලාව තියෙනලාක පොඩ්ඩක් ගිහිලා බලන්න මොකද්ද මේ GWM රේන්ජ් එක. මේක මුළු ලෝකෙම කතා කරන සුපිරිම සුපිරි වාහන රේන්ජ් එකක්. ඉතින් අපිත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනි කියලා සමහර මිනිස්සු ඉන්නවා. මේ කියන්නේ වාහන ගන්න ගොඩාක් කල් ඉඳන් එක්ස්පෙරිමෙන්ට් කරන සෙට් එකක් ඉන්නේ නේද? මම දන්නවා ඒ මිනිස්සු නතර වෙන්නේ මෙතනින් තමයි. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම, හැම ආස කරන කැලලක්ම

0: GWM මේ වාහන රේන්ජ් එකේ මේ SUV රේන්ජ් එකේ තියෙන බව තමයි අපිට කියන්න ඕනි. අපි වැඩි විස්තර කතා කරමු එක එක වාහනේ පර්ෆෝමන්ස් ගැන අපි වෙන වෙනම කතා කරමු ඉස්සරහට. ඊළඟට කා ගීල්ස් ෆුඩ් සිටි ගැන කතා කරන්න ඕනි. මේ දවස්වල මෙගා ඩිස්කවුන්ට් තියෙනවා. අවම බිල්පත් වටිනාකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කිය වුණත් කමන්නේ ඔබට ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා. ඔබ අරගෙන තියෙන මෙන්න මේ නිෂ්පාදන නම්. හරිද? ඉතින් රිවෝඩ් සමාජිකයෙක් වීම තමයි මෙතනදි තියෙන වැදගත්ම කාරණාව. ඒක ඉතින් මහා ලොකු දෙයක් කරන්න ඕනේ නැණි, ලොකු අරගලයක් කරලා රිවෝඩ් සමාජයෙම එකක් නෙමෙයි ගිහිල්ලා ඉවර වෙලා. පොඩි නිකන් ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ නිකන් කටින් කියන මගේ නම මේක, මගේ නම දිස්නා මුණසිංහ, මගේ ෆෝන් නම්බර් එක 1122244478 එහෙම කියලා කියන්න විතරයි තියෙන කියලා ඔබට පුළුවන් රිමෝට් සමාජිකයෙක් වෙන්න. මම මේ බැලුවේ මේ ලිස්ට් එකේ නැත්තේ මොනවද කියලා. අම්මෝ හැමදේම තියෙනවනේ අනේ. සොසේජස් ගන්න ගියත් නූඩල්ස් වලට, බිස්කට් වලට, නෙස්ටමෝල් තියෙනවා, ස්ප්‍රයිට් තියෙනවා, බිස්කට් තව ජාති තියෙනවා, ඊට පස්සේ අයිස්ක්‍රීම් වර්ග තියෙනවා. ඕ මයි ගොඩ්. සර්ෆ් එක්සෙල් තියෙනවා. මේ හැම දෙයකටම හිතන්න නැති තරම් ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න තමයි කාගීල්ස් ෆුඩ් සිටි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ෂොප් කරන්න යන්න. මේ වාසිය අද දවසෙන් ඉවරයි. හරි. ඉතින් අද මතකතුව යන්න කාගීල්ස් ෆුඩ් සිටි. ඉතින් අද පොඩක් අර නිවාඩු තියෙන නිසා සමහර කටි ෂොප් කරන්න යනවනේ. ආ ඒ අයට මාර වාසියක් තියෙනවා කාගීල්ස් ෆුඩ් සිටි වෙතින්. ඊළඟට එහෙම ෂොප් කරන්න යනකොට ඔබ ගන්න ඕනි දෙයක් තියෙනවා. ඒ තමයි බටර්. බටර් ගන්න අපිට කොහේ තියෙන සල්ලිද කියලා හිතනවා නේද එකපාර්ට්. Don't worry. අපිට තියෙනවා අපේ බටර් එක, පැල්වත්ත බටර්. හරිද? ඉතින් පැල්වත්ත බටර් මාකට් එකේ තියෙන සාධාරණම බටර් එක. හරි? මොකද සාධාරණම ගානට ගන්න පුළුවන් බටර් එක. සහ මේකේ තියෙන ඒ ක්‍රීමි ගතිය, ෆ්‍රෙෂ් මිල්ක් එකේ, කියන්නේ අපේ රටේ ෆ්‍රෙෂ් මිල්ක් එකේ රස, එක එක කියන්න බෑ. ඉතින් ඒක ඒක කෑම බීම වල අර දැනෙන දේ ඉතින් කියන්න අමාරුනේ නේද? ඒක එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඉතින් සමහරක් වෙලාවට ඔබ බටර් එකක් අතට අරගෙන මේක මේක නෙමෙයි අපි මේ ස්ප්‍රෙඩ් එක ගමු කියලා අරගෙන ගිය අවස්ථා ඕන තරම් ඇති. ස්ප්‍රෙඩ් ගන්න ඕනි අවස්ථා තියෙනවා. ඒවට ස්ප්‍රෙඩ් ගන්න, මං කියන්නේ බටර් ගන්න ඕනි වෙලා ස්ප්‍රෙඩ් අරගෙන ගිය අවස්ථා ඕන තරම් ලයිෆ් එක ඇති. මින් ඉදිරියට එහෙම කරන්න ඕනේ නැහැ. මින් ඉදිරියට පැල්වත්ත බටර් එක තියෙනවා හරිම සාධාරණ ගානට. එක දවසක අරගෙන කියලා ට්‍රයි කරන්න. එච්චරයි මං කියන්නේ. එක දවසක් ගන්න. ඕනම දෙයක් ජීවිතේ තියෙනවනේ පළවෙනි පාරට කරනවා කියලා කෑල්ල. ඒක අපි කරලා බලන්න ඕනේ. ඒක 50-50 වෙන්න පුළුවන්. අයත් අපි කරලා බලන්න ඕනේ. හැබැයි මම දන්නවා දැන් පැල්වත්ත බටර් ගන්න එක 50-50 වෙන්නේ නැහැ. ඒක ආයි 100%ක්ම ඔබ සතුටු වෙයි. අරගෙන බලන්නකෝ. බලගෙන අපි අරගෙන අපි කතා කරමුකෝ. මේක විශේෂයෙන් කියන්න ඕනේ. මේක අඳුන ගන්න ඒගොල්ලන්ගේ පැකේජින් පවා වෙනස් කරලා තියෙනවා. ලස්සනම ලස්සන ගෝල්ඩ් ෆොයිල් පැක් එකක තමයි එන්නේ. ඊට අමතරව කලර්ඩ් බෝස් දාලා තියෙනවා. නිල් පාට බෝ එක තියෙන සෝල්ටඩ්, රතු පාට බෝ එක තියෙන අන්සෝල්ටඩ්, ඊට පස්සේ දම්පාට බෝ එක තියෙනවා ගාලික් එකට. ඉතින් පැල්වත්ත බටර් ට්‍රයි එකක් දීලා බලන්න කියලා මතක් කරනවා. හරිද? අද දැන් හිතන්න අපි රස්සා කරනවා නම් අද දවසේ ගොඩක් කටියට නිවාඩුයි. හැබැයි ඔබ බිස්නස් එකක් කරනවා නම් අද දවසේ ඔබ වැඩනේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට පාරිභෝගිකයත් එක්ක ගැටෙමින් මේ වැඩේ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම නිවාඩුවක් අරගෙන ඇති. හැබැයි ඔබේ ඔළුවෙන් බිස්නස් එක යන්නේ නැහනේ. ඔබට පොඩි පොඩි වැඩ ටිකක් ඉතුරු වෙලා ඇති. ආ මේ ටික මම අද පොයේ දවසේ මේ ටික ඉවරක් කරගන්න ඕනේ කියලා. එහෙම තමයි ව්‍යාපාරයක් කරන මනුස්සයා හැම තිස්සෙම තමන්ගේ ව්‍යාපාරයේ දියුණු වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. යස් ඒක හරියටම හරි. ඉතින් එහෙම දියුණුව වෙනුවෙන් මහන්සි වෙනකොට පොඩි පොඩි ප්‍රශ්න එනකොට, සල්ලි ප්‍රශ්න එනකොට ටිකක් අර හිත කලකිරෙනවා. හයි මොකද මෙච්චර මහන්සිලා මට මේක මෙහෙම වුණානි කියලා හිතන අවස්ථා ඕන තරම් එනවා. හැබැයි එහෙම ප්‍රශ්න නැතුව ගිය ව්‍යාපාර නෑ ලෝකේ. ඒවට උදව් කරන්න පුද්ගලයොත් සමහරක් සමහරක් අයට හම්බ වෙලා තියෙනවා. ඉතින් අපි දන්න විදිහට, මන් දන්න ගොඩාක් ව්‍යාපාරිකයෙකුට, ව්‍යාපාරිකයන්ට ඒ විදිහට සපෝට් කරපු කෙනෙක් තමයි LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ ව්‍යාපාර ගොඩ නගා ගන්න, ගොඩ දා ගන්න. ඉතින් ඔබෙත් තියෙනවා නම් හිතන්නකෝ, කාට හරි ඕඩර් එකක් දීලා සල්ලි ටික එන්න ටික කාලයක් යනවා. එහෙම නිතින් සමහර 1090ක් දවස් 120ක් වගේ ඒගොල්ලෝ ගන්නවනේ. ඒ අතර තව ඕඩර්ස් ඇවිල්ලා, ඒ අතර තව වියදමක් ඇවිල්ලා, අමුද්‍රව්‍ය ගන්න වෙලා, සේවකයන්ගේ වැටුප් දෙන්න වෙලා, ඔබ පොඩ්ඩක් හිර වෙලා නම් මේ වෙලාවේ ඉන්නේ. මේක ඔබට ගුඩ් නිවුස් එකක්. ඔබ කරන්න ඕනේ ඒ අර සල්ලි ගන්න තියෙන කෙනාගේ, ඒ කියන්නේ ඔබ දැන් බඩු ටික දීලා සල්ලි එන්න තියෙන කෙනාගේ ඉන්වොයිස් එක තියෙන්නේ. අන්න ඒකත් අරගෙන යන්න LOLC ෆයිනෑන්ස් වෙත. ඊට පස්සේ එයා චෙක් කරලා බලලා ඔබ බඩු ටික දීලා තියෙන කාටද, එයා කොහොමද එයාගේ ගෙවීමේ ක්‍රම, එයා හොඳ ව්‍යාපාරිකයෙක්ද කියලා ඒ ඔක්කොම විස්තර හොයලා බලලා ඔබට ඔබ දුන්න ඉන්වොයිස් එකෙන් 80%ක් 85%ක් යනකල් ඔබට සල්ලි ගන්න පුළුවන්කම තියෙනවා LOLC ෆයිනෑන්ස් වෙතින්. හරිද? ඊට පස්සේ ඊතුරු සල්ලි ටික එකතු කරලා දීමේ වගකීම ගන්නෙත් LOLC ෆයිනෑන්ස්. ඒකේ පොඩි කමිෂන් එකක් තියාගෙන ඊතුරු ගන්න ඔබරේ අතට දෙන්න LOLC ෆයිනෑන්ස් අමතක කරන්නේ නැහැ. හරිද? ඉතින් ඔබව ගොඩ දාන්න තමයි මේ LOLC ෆයිනෑන්ස් මේ වගේ සර්විස් එකක් හදලා තියෙන්නේ. මේ සර්විස් එකට කියන්නේ ෆැක්ටරින්. ෆැක්ටරින් සර්විස් එක. ඉතින් ඔබ මේ වෙලාවේ මොකක් හරි ස්ට්‍රගල් කරනවා නම්, එහෙම ව්‍යාපාරයේ පොඩි මොකක් හරි සල්ලි ප්‍රශ්නයකට ඔබ ස්ට්‍රගල් කරනවා නම් LOLC එකට යන්න. එයා ඔබට උදව් කරනවා. ආයි කතා දෙකක් නැහැ. අපිට පොඩි බ්‍රේක් එකකුත් ගන්න පුළුවන්. ඔව් නේ. පොඩි සින්දුවක් අහමයි දෙන්නේ. උදේ 9:00 විනාඩි 16:00 දැන් වෙලාව. කොහෙද ඉන්නේ? නුවරඑළියේද? නැත්නම් නුවරද? නැත්නම් ගාල්ල මාතරද? ත්‍රිකුණාමලේ යාපනේද? නැත්නම් පිටරටද? නියම නිවාඩුවනේ. 9:10.
1: Sweet.

0: මට හිතනවා සින්දුවකට පුළුවන් අපි හැමෝගෙම මූඩ් එක චේන්ජ් කරන්න කියලා. මොකද දුකින් ඉන්න කෙනාව තවත් දුකට පත් කරන්නත් සමහරක් සින්දුවලට පුළුවන්. දුකින් ඉන්න කෙනාට පොඩි සැනසීමක් දෙන්නත් සින්දුවලට පුළුවන්. ඒ කියන්නේ අපිව කන්ට්‍රෝල් කරනවා නේ සින්දු. මං ආසයි එහෙම කන්ට්‍රෝල් කරනවාට. යස්. මොකද මියුසික් නැතුව ලයිෆ් එකේ කිසි නෑ, කිසිම රිදම් එකක් නෑනේ. ඉතින් ඔගලත් එහෙම මියුසික් වලට ආසම කරන ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ ගාව තියෙන්න ඕනේ අඩුම ධර්මේ පෝර්ටබල් බ්ලූටූත් ස්පීක එකක්වත් තියෙන්න ඕනේ. ගෙදර තියෙන්න ඕනේ පාටි ස්පීක එකක්. හරිද? ළඟ තියෙන්න ඕනේ පෝර්ටබල් බ්ලූටූත් ස්පීක එකක්. හරි. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕවා ගන්න ගියාම ගානනේ නේද? අන්න ඒ නිසා තමයි අපි ඔබට මතක් කරන්නේ අබාන්ස් ඕඩියෝ වෙත එන්න කියලා. ආබි අබාන්ස් ඕඩියෝ එකත් එක්ක සෙට් වෙන්න කියලා මතක් කරන්නේ ඒ නිසා. තප්පරයක් දෙන්න. Excuse me. Right. මොකද ඕගලන්ට රුපියල් 1500ක අඩුම මූලික ගෙවීමක් කරලා මේ විදිහට ඔබ ආස කරන පාටි ස්පීක් එක ගෙදර අරගෙන යන්න පුළුවන්. හරි 1500යි. Yes. ඊට පස්සේ මාස 12ක ගෙවීමේ ක්‍රමයක් තියෙනවා. අඩුම පොලියට මාසික ටිකෙන් ටික ගෙවාගෙන යන්න. අවුරුද්දක වගකීමේ සහතිකයක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි රුපියල් 2799 ඉඳලා ඔබට ගන්න මාදිලි රැසක් තියෙනවා අබන්ස් ඕඩියෝ. ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් සද්දේ අහලා බලලා ගන්න. ඔබ දන්නවනම් මේ ස්පීකර්ස් ගැන පොඩි කොහේ හරි දැකලා කරලා පොඩ්ඩක් එක එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් buyabans.com සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඕඩර් එක දාන්නත් පුළුවන්. හරිද? මියුසික් එක ඉන්න කැමති ඔබට තමයි අපි මේ මතක් කරන්නේ අබන්ස් ඕඩියෝ එකත් එක්ක සෙට් වෙන්න කියලා. හරි. උදේ 9:22 දැන් වෙලාව. අපි සුපර් මෙඩ් ගැනත් මතක් කරන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් මම දැකලා තිනවා මේ සමහර මිනිස්සු ඔය බාල මොනහරි ප්‍රොඩක්ට් එකක් වහලට දාලා හරියට දුක් විඳිනවානේ. ඒ කියන්නේ ඕක මෙහෙමනේ වහල කියන ඒවා එහෙම දවස ගානේ අපිට පේනවා. ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, අවලස්සනක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක අපිට හැමදාම පේනවා. ඒත් හැමදාම අපිට ඕක මතක් වෙනවා. අනිත් එක වහලෙ මොකක් හරි හිතන්නකෝ කැඩිලා හරි මොකක් හරි කේස් එකක් නම් ඕක වැස්ස කාලේදී අපිට පුදුම වදයක් දෙන්නේ නේද? ඉතින් පායන කාලේට නම් ටිකක් අමතක වෙලා යනවා. ආයි වහින කාලේට ඕවා මතක් වෙනවා. ඉතින් ඒ නිසා වහල අවුල් වුණොත් ඒක හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ නිකන් ලෙඩ වාහනයක් ගත්තා වගේ තමයි වහල අවුල් වුණොත්. ඒ නිසා ඒකට හොඳම ප්‍රොඩක්ට් එක දාලා හදාගන්න කියන එක අපි ඔබට හැමදාම මතක් කරනවා. මොකද ওই ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ දේවල් ඔය දීර්ඝකාලීනව අපි පාවිච්චි කරන දේවල් වලට ක්වොලිටි දේවල් ගන්න. අදිසි හරි ඔය මං කියන්නේ ළඟ ළඟ පාවිච්චි කරන ඒවාටත් ක්වොලිටි ඒවා ගන්න ඕනි. හැබැයි ඒවා වලින් ඔබ දීර්ඝකාලීනව දුක් විඳින්නේ නැහෙනි. හැබැයි දිගටම තියාගන්න දේවල් හොඳ නැති දෙයක් ළඟට කරගත්තොත් ඔබට හිතේ සැනසීම තමයි නැති වෙලා යන්නේ. ඒ නිසා අපි මතක් කරනවා ඔබේ වහලට, ඊට පස්සේ ඔබේ සීලිමට, පිටිවලට, ගේට්ටුවට, වැහි පීලි උපාංගමේ හැම දෙයක්ම හොඳම බ්‍රෑන්ඩ් එකෙන් ගන්නකෝ සුපර්මෙට් වලින්. හරිද? සුපර්මෙට් කියලා කියන්නේ ඔබ දන්නවා අවුරුදු 60කටත් වඩා විශ්වාසය තියෙන රයිනෝ වෙතින් තමයි සුපර්මෙට් හඳුන්වලා දෙන්නේ. ඉතින් අපේ කාලගුණය, දේශගුණය හැමතිස්සෙම වෙනස් වෙනවා එක එක විදිහයි. ඉතින් ඒවට ඔරොත්තු දෙන ශක්තිය සහ දිගු කාලීන පැවැත්මෙන් මේවා නිර්මාණය කරලා තියෙනවා. ජාති ගොඩක් තියෙනවා. කැමති වර්ණවලින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි වහලගෙන කතා කරොත් හයිටෙන් රූෆින්, ග්ලැමර් ටයිල්, ස්ටෙප් රූපින්, ඇපෝ රූපින් හොඳලාට අරුවින්ද නැති ස්ටෙප් රූෆින්, ඊට පස්සේ පොලිකාබනේට් රූෆින්, මේ වගේ විවිධ ඩිසයින්ස් වලින් ඔගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරන්න ඕනි. අනිත් එක තමයි දැන් මේවා තහඩුනි. අපි තහඩු ගන්නකොට අපි බලන්න ඕනි කෑල්ලක් තමයි ඒකේ තියෙන AZ අගය. ඕවා බලන්න අපි දන්නේ නැහැනේ. අපි ළඟ තාක්ෂණේ නැහැනේ. ඉතින් ඒ නිසා එහෙම AZ අගය හරි ගානේ නියමිත ගානේ තියෙනවා කියලා තහවුරු කරලා සර්ටිෆිකේට් හම්බ වෙච්ච ප්‍රොඩක්ට් එකක් ගන්න එක තමයි අපේ යුතුකම. එහෙම ප්‍රොඩක්ට් එකක් තමයි සුපර්මෙට් කියලා කියන්නේ. වැඩි විස්තර ගන්න කතා කරන්න 0112 693 683 කියන නම්බරයකට අවුරුදු 10ක වගකීමක් එක්ක ඔයගලන්ට සුපර් මෙට් ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. දැන් මට කියන්නකෝ H15 දාගත්තද කියලා. තාම නෑ. මොනවද කරන්නේ? එහෙනම් මාසෙකට ලොකු බිලක් ගෙවනවා ඇති. එහෙනම් ඔබට සල්ලි ඇති. බොරුවට අනේ අපිට සල්ලි නෑක ගානක් ඉන්න එපා. හරියට ටැක්ස් ගෙවන්න. එහෙනම් මොකද ඔච්චර සල්ලි තියෙනවා නේද? දැන් බලන්නකෝ මාසෙකට රුපියල් 1199ක් පමණක් යන H15 පැකේජ් එක ගැන මෙතන ඇප්ස් 15ක් කවර් කරනවා. අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙනවා මාසෙකට. WhatsApp, Viber, Imo, Telegram, Messenger, Discord, ඊට පස්සේ ChatGPT, Gemini, X, LinkedIn, TikTok, Snapchat, YouTube, Instagram, ෆස්බුක් මේ තමයි ඇප්ස් පහලව. ඊට අමතරුව තව රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකකුත් හම්බ වෙනවා. තව 35GB වැඩිපුර ඩේටාත් හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම ඕගලන්ට රුපියල් 1199කට තමයි ලැබෙන්නේ. හච් නියෝජිතයෙක් හම්බ වෙන්න, එහෙම නැත්නම් ඕගලන්ට ඔන්ලයින් ඇක්ටිවේට් කරගන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ හච් සයිට් එකට ගිහිල්ලා. අපි ලංකා ටයිල්ස් වල සුපිරිම ප්‍රොඩක්ට් එක ගැන මේ දවස්වල කතා කරනවා, කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන. අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නයක්, රූෆ් ටොප් එකක් තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි රූෆ් ටොප් එකට දාලා තියෙන ටයිල් එක වෙන්න පුළුවන් නැත්නම් සිමෙන්තිය වෙන්න පුළුවන්, ඒක රත් වෙනවා. රත් වෙලා ඒ රස්නේ ගියේ ඇතුළට තමයි ඕක එන්නේ. ගෙදර නිකන් හිතාගන්නවත් බැරි තරම් රස්නයක්. ෆෑන් එක දැම්මත් හරි රස්නේ හුළඟක් එන්නේ. ඉතින් AC දාන්නම වෙනවා. AC එකත් ඉතින් පැය 24ම දාලා තියන්න වෙනවා. ලොකු කරන්ට් බිලක්. මේක හැමදාම නිකන් චක්‍රයක් වගේ, මේක හැමදාම එකම විදියට යනවා. අපිටත් හිතාගන්න බෑ මොකද්ද මේකට පිළියම කියලා. සමහරක් වෙලාවට අපි ඔය එක එක නිකන් තනකොළ අර තියෙන්නේ මේ ප්ලාස්ටික් තනකොළ ජාති ඒව දානවා. ගස් ලොකු ගස් හිටවනවා. ඒ වුණාට කිසි තේරුමක් නෑ. රත් වෙන එක රත් වෙනවා. ඉතින් ඒකට විසඳුම තමයි ලංකා ටයිල්ස් හොයාගත්තේ කූල් රූෆ් ටොප් ටයිල් එක. ඉතින් මෙතනදි වෙන්නේ මේ අවුව රස්නේ කියන එක මේ ටයිල් එක උරාගන්නේ නෑ, අවශෝෂණය කරන්නේ නෑ, පරාවර්තනය කළා දානවා. ඉතින් ඔබේ රූෆ් ටොප් එක හොඳ සනීපෙට තියෙනවා. එතකොට ගේ ඇතුළට රස්න එන්නෙත් නැහැ. දවල් එකට දෙකට උනත් රූෆ් ටොප් එක උඩට ගිහිල්ලා ඔබට ඇවිදලා කරලා එන්න පුළුවන්. අර නිකන් කකුල පිච්චිලා ගිනි උඩ ඇවිදින්නේ නැහැ. එහෙම ඇවිදින්න ඕනේ නැහැ. හරිද? ඉතින් මේක ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපේ ප්‍රශ්න ගොඩකට විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා ලංකා ටයිල්ස්. Thank you so much. හරි නේද? එහෙනම් අපේ වැඩ කටයුතු. අපි ආයි හම්බ වෙමු හෙට. හෙට ගොඩක් අටිය නිවාඩු දාලා ඇති. කමක් නෑ. එහෙනම් සුබ දවසක්. 9:27.
1: හද ගැස්මට සියත. ඉලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න. සිංහකිරි ඕගස්ට් බොනන්ස, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනේ.
3: මොකක් හරි නෙවෙයි 3-wheel එකක් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
4: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 011 4700 550 අමතන්න.
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8133-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM. Where innovation

0: ෝඩ් සමාජකයන් සඳහා කාගල් ස්වත්සති වෙතින් මෙගවට්ටම් ෆ්ලෝරා ෆට් ස්ප්‍රඩ් ඉතිරි රුපියල් දෙසිය අනුවයි නෙස්ට මෝල්ට් පෞච් ඉතිරි රුපියල් දෙසිය හතලිහයි මැජික් නුගා සහිත බට ස්කෝච් ඉතිරි රුපියල් පන්සිය සූබයි ඒවා කොටන් ෆිල් විංස් රුපියල් එකසිය පනස් පහයි කාගල් ස්වත්සිටි
1: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.

0: අද ගැස්මට සියත
1: උදේ 9:00 විනාඩි 43යි.
2: Omfit Premium Inverter Air Conditioner රුපියල් 179,990 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0676252320.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premium Roofing Sheet.
1: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.7455
3: වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility
4: 2500 අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ
1: මට ඇපල් මලක් දෙන්න
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
1: අයියා මට මල් ගොඩක් දීලා
3: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
1: හච් 15 පිස්සුවක්ම තමයි
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
7: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම Thailand. Visa documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
8: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 0.7192 0.7177
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්
12: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි
11: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
13: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
14: ගන්නවා ලයිසන් එක
15: දැන් හරිනේ අමාරු
12: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
12: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන් 13.19ට කෝල් එකක් ගන්නකො සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද
16: ලංවද
17: සියල්ල බොඳව යන නිමේෂයක්
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
1: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
0: අද ගැස්මට සියත
12: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
15: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා
6: දෙයිදී කරන්නට හැකියාවකුත් නැහැ ඌමනාවකුත් නැහැ උනන්දුවකුත්
10: නැහැ වචන වැඩක් නැහැ ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න
12: බුද්ධිය
14: සියයට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
16: අපේ කවුරුත් බය නැහැ සියයි දෙකට. මොනවද බය වෙන්නේ?
18: මිනිහා විසඳන්නේ ලූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
20: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
21: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
22: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලවියප්‍රතියක මේ ආණ්ඩුව ඉන්නේ.
14: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
23: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
24: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න අනාගතේ කොට ලගන්න.
25: business වල වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම book කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න pick me truck.
26: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
27: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
28: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
27: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
29: සිංහකිරි August Bonanza Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
30: delivery parak vela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawannat genna gannat pick me flash tiyena oyage business ekak express karanna pick me flash karanna

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 47 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: ஸ்டார் டாப் ஸ்டோரி.
1: ශ්‍රී ලංකාවේ නේපාලයට දුරකථන ඇමතුමක්. පවතින ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ඉසිර් කනස් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. ඒ නේපාලයට අවශ්‍ය සහනයක් සහ ආධාර නිසි ලෙස හඳුනාගෙන ලබා දීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නේපාල බලධාරීන් සමග සම්බන්ධ කිරීම සඳහායි. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ අසල්වැසි රටක් වන නේපාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම අගය කරන බවයි. කොලොම්බියාවේ භූකම්පනයක් සිදුව තිබෙනවා. ඒ රික්ටර් මාපක 5.1 ප්‍රබලත්වයෙන් යුතුවයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයෙන් මේ වන විට කිසිදු හානියක් හෝ ජීවිතහානියක් වාර්තා වී නොමැති බවයි. භූකම්පනයත් සමග බුකාරමංගා නගරයේ අනතුරු ඇඟවීමේ සයිරන්ස් ක්‍රියාත්මක වී ඇති අතර ජනතාව ගොඩනැගිලිවලින් ඉවත් වී තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කර

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට්ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතෙන්දී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පව සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියරාර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න. සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ.
10: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
13: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
12: පරිසරයයි ජීවිතයයි පිරිසිදු, සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV.
14: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7633 444. සීතා, හදවත් දිනු හිතවත්කම.
15: ආයෙන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
16: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
15: LB රන් අය තමයි මගේ හයිය.
17: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
18: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිටි වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිටි.
19: ඇමර්සන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය, 2. පේරු.
12: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝත්තර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
20: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
12: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම වට්ස්ඇප් කරන්න.
21: යත පොකට් මනි.
12: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුග්‍රහය.
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නරසු දුකොටි ගේන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

උදේම ඔබට මතක් කරන්න හදන්නේ ස්වර්ණමහල් ජුවලස් එකේ ඔන්න හෙටේ ඉඳන් පටන් ගන්න අලුත්ම වැඩේ ගැන. මතකයිනේ ස්වර්ණමහල් ජුවලස් මීගමු ශාඛාවේ අගෝස්තු 28 29 30 කියන දවස් තුනේ ඔබේ පැරණි එවැගේම තමයි පළුදු වෙච්ච රන්නාභරණ මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට ඔබට හොමාරු කරගන්න පුළුවන්කම තියෙනවා. බය වෙන කිසිම දෙයක් නැහැ. මොකද ඔබ කාලෙකට කලින් බොහොම ආසාවෙන් ගත නැත්නම් ඔබට ලැබිච්ච ටැග්ගක් විදියට හරි ඔය රන් බාණ්ඩ ගෙදර පරිස්සමෙන් තියෙන්නේ නැතිනේ. දැන් තමයි ඉතින් ඒවා පරණ වෙලා පොඩි පොඩි ඩැමේජ් ටිකක් කළා. හැබැයි ඒක වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඉතින් ස්වර්ණමහල් එක ලෑස්ති. ඔන්න මීගමු ශාඛාවේ මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට ඒ රන් බාණ්ඩ හොමාරු කරගන්න. විශේෂ වරප්‍රසාද වට්ටම් රසකුත් මේ දවස් තුන ඇතුළේ තියෙනවා. ඔබට පුළුවන් යන්න කලින් කෝල් එකක් දෙන්න 011157344 011157344 ස්වර්ණමහල් ජුවලස් මීගමු ශාඛාවේ තමයි වැඩේ තියෙන අගෝස්තු 28 29 30 කියන දවස්වල. එතකම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක ගැනත් මතක් කරන්න ඕන. පොඩ්ඩොන්ගේ අලුත් ඉස්කෝලේ වාරේ පටන් ගන්නවා. එතකොට අමල සැහෙන මහන්සි වෙනවා දරුවන්ට ඉස්කෝලේ යන්න ඕන කරන දේවල් ටික ලෑස්ති කරන්නේ. අතර යුනිෆෝම් එක කියන්නේ ටිකක් වැඩිපුර හිතන තැනක්නේ. ඔන්නේ ප්‍රශ්නෙත් යාළ විසඳලා තිනවා. ඔබට පුළුවන්කම තියෙනවා පොඩ්ඩොන්ගේ ඉස්කෝලේ බැච් එක මහපු යුනිෆෝම් එකක් උනත් එතනින් ගන්න. කිරිබත්ගොඩ නිට්ටඹු ජයල මහනුවර කුරුණෑගල මේ කියන හැම තැනකම තිලකවර්ධන එකක් තියෙනවා. ඔබට ගිහිල්ලා වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් යාළගේ ඔන්ලයින් ස්ටෝර් එකට විසිට් එකක් දාලා බලන්නකෝ. එතනනොත් ඔබට විස්තරයක් ගන්න පුළුවන්.

0: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: මොකෝ මේ තරහ? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
3: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
7: LB රන් අය තමයි මගේ හයිය.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
10: සිංහකිරි ඕගස්ට් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

ත්‍රිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු

0: RDB Youth Classic Room ගිනුම.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා.
4: සීතා!
1: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රටපුරා.
0: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
5: ඉස්කෝලේ හයවසල ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රටමකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ මතක් කරන විෂ මද්‍රව්‍ය වලින් අපේ මාදරණියන් රැකගන්නේ කොහොමද? එවිනුන් අපි මොනවද කරන්න ඕන කියලා. විශේෂයෙන්ම අම්මා තාත්තා දරුවංග මේ ගැන හරි විදියට ඔබ දැනුවත් කරලා තියනවද? දරුවන්ට මේ දේවල් ඔබ හංගලද තියෙන්නේ? ඇයි එහෙම කරන්නේ? දරුවෝ මේ දේවල් ගැන දැනගෙන හිටියොත් තමයි එයාලා ඒවයින් ආරක්ෂා වෙන්නේ. මේ වගේ වෙලාවකදී අනිවාර්යයෙන්ම ඔබට ඇවිල්ලා කියන්නේ. ඒකින්ද හංගන්නේ නැතුව දරුවන්ට ඒවයින් වෙන හානි ගැන කියලා දෙන්න. එතකොට ඒගොල්ලෝ කිසිම වෙලාවක ඒ දේවල් පාවිච්චි කරන්න යොමු වෙන්නේ නැහැ. හොඳම දේ තමයි දැන් නිවාඩු කාලේ යන්නේ. තාටික දවසකින් ඉවරයි. හැබැයි තාමත් පොඩ්ඩෝ ඉන්නේ ගෙදර. ඉතින් ගෙදරින් එළියට යනකොට අලුත් යාළුවෝ හම් වෙනවා. එතකොට ඉතින් මොන හරි දෙයක් එයාලට ලැබුණොත් ඔබට ඒ දේවල් ඇවිල්ලා කියන්න පොඩ්ඩංග පුරුදු කරලා තියන්න. විශේෂයෙන්ම මේ අංක දෙක ඔබ මතක තියාගන්න ඕන. විෂමද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන් 18:18 කියන අංකයට කතා කරලා. ඒ වගේම තමයි පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් 19:27 කියන අංකයටත් කතා කරලා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
3: සන්නිවා මේ වා දත්ම දිනවද ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණය online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4

அமுத்தன்ன பின்வாய் 1 1 4 700.

0: किया था टॉप स्टोरी
1: कोरल पर आरक्षा के लिए मट नव वैद्य पीलीवलाक ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොරල් විශේෂ 245ක් අතුරින් දුර්ලභ ගණයේ පවතින බ්ලැක් කොරල් සංරක්ෂණය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ පරිසර අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් රෙඩ් කොරල් වැනි විශේෂද සංරක්ෂණය කිරීම පරිසර අමාත්‍යාංශයේ අරමුණයි. නිලාවේලී කොරල් සංරක්ෂණය හා විද්‍යාගාර පරිශ්‍රය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානයේ විසින් සවිස්තරාත්මක ඇගීම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. එමගින් විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ ගංගා පද්ධති වෙත ගසකනා සුන්බුන් හේතුවෙන් තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. තාවකාලික අවහිරතාවයක් ඇති වුවොත් බේලක් නිර්මාණය වී ඉන් දෙවන ගංවතුර තත්ත්වය ඇතිවීමේ අවදානමක් පැවතිය හැකි. සියත ප්‍රධාන පොත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රස

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වේ. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක් කරලා සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
0: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න, බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද? WhatsApp කරන්න 0718492492 0711327777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
7: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
3: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
8: ඇලුමිනියම්නේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
10: සර් නේද එල්බී රන්න ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
8: ඒත් ලොකු කරලා නේද?
10: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම
13: උදේ 5යි කාලට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
16: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
17: Theater Delhi Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
19: මොකද මේ වගේ කියන්නේ?
17: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
20: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

මහනුවර ඇසල පෙරහැර මංගල්ලේ අන්තිම දවස් දෙකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පුරා දින 10ක් මේ වැඩ කටයුත්තට විශේෂ වැඩසටහන් කිහිපයක්ම සූදානම් කරලා තිබේ. අතරේ නුවර ලස්සන පරිස්සම් කරගන්න ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය, පෙරදෙනී විශ්වවිද්‍යාලය, තවත් රාජ්‍ය පෞද්ගලික ආයතන කිහිපයක් එකතු වෙලා ඔබට මතක් කළා නුවරට ඔබ අරගෙන යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි විදියට බැහැර කරන්න. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන පුංචි දෙය, ඒ දේවල් එකතු කරන්න යන කට්ටියට, ඒ ව්‍යාපෘතියත් එක්ක ඉන්න කට්ටියට ඒ දේවල් බාර දෙන්න කියලා. හැබැයි අපි පෙරහැර මේ තිබ්බ දවස් ගානේම දැක්ක දෙයක් තමයි ගොඩක් කට්ටියට මේ පණිවිඩය අමතක වෙලා තියෙනවා. තමන්ගේ හිතන තැනක ඒ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දාලා ගිහිල්ලා තියෙනවා. සහනුවරට එකතු වෙච්ච ප්ලාස්ටික් තොගේ දවස ගානේ වැඩි වුණා. ඉතින් මේ අන්තිම දවසේ ඔබට ආදරෙන් මතක් කරන ඔබ අරන්ගෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි විදියට බැහැර කරන්න. එහෙම නැත්නම් පුළුවන් නම් ඒවා අපහු අරන් ගිහිල්ලා ඔබේ ප්‍රදේශයේ තියෙන නිවැරදි වේදේවල් බැහැර කරන තැනකට බහර දෙන්න. එහෙම කරලා නුවර ලස්සන අපි පරිස්සම් කරගමු. තව දවස් දෙකකින් මේ වැඩ කටයුත්ත ඉවරයි. හැබැයි ඉවරනකොට නුවර ලස්සනත් ඒ විදිහටම පරිස්සම් කරලා තියන්න ඕන.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න. නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට. real mapat experience එකකට හැල්වත්ත බට.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවක්. majestica lanka tiles.
18: ඔබ අස කරන සැප නින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
20: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400. LOLC run sabi run naya sewawa. Walissamata thiyena rattaran hadissiyata thiyena tana.
21: Delivery parak wela orders miss wenawada? Affordable cost ekakata ikmanata packages yawannat genna gannat Pick Me Flash thiyena. Oyage business ekak express karanna. Pick Me Flash karanna.
22: Mama mage mulu business ekatama SLIC business club rakshanayak damma.
23: Shop ekak haru kaduwat dam prashnayak ne.
24: ගන්නතරට සිසිලෙමෙට දැන් මම බය නැහැ.
25: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
26: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
27: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
26: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
27: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
28: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
29: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
30: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
31: Nidas Pansika, Aduma Masika Varikekata, Audio System Mega Karaganna.
32: Avan Second Hona Deyak, Adagivanna Ganna.
31: Avan Sticken Tika Pay.
30: Vishwasi Arakshava Saha Ehelama Pratilaba Samagin, Commercial Banquet Stavara Tanpatu Sandaha, Siyata Ekulahak දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
33: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
34: ඉස්කෝලේ හයවසින් ඉගෙන ගන්න තුන්කම ඩී නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
35: යප පොකට් මනි.
34: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

යන්න කලින් ඔබට මතක් කරන්නම් ස්වර්ණමහල් මේගමුව ශාඛාවේ අගෝස්තු මාසයේ 28 29 30 ඒ කියන්නේ හෙට ඉඳන් පටන් ගන්න විශේෂ වැඩේ ගැන ඔබට පුළුවන්කම තියෙන ඔබ ගාව දැනට තියෙන පැරණි වගේම පළුදු වෙච්ච රන් ආභරණ එතනට ගෙනහිල්ලා මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට හුමාරු කරගන්න විශේෂ වට්ටම් වරප්‍රසාද ගොඩක් ඔන්න එතනින් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. යන කලින් කෝල් එකක් දෙන්න 0117 53 44 44 කියන නම්බරයකට ඔබට එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී.
4: Onfit Premium Inverter Air Conditioner ₹179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0762521330.
5: Brand new unit registered do not 3 wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance ICIC අමතන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය.

සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩියතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් පවට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නේපාල ගංවතුරෙන් 150ක් මෙයයි. සහය වීමට ශ්‍රී ලංකාව සූදානම්. අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්. කිලෝවොට් 300කට වැඩි දහරිතාවෙන් යුත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස ඉල්ලීමක්. මාස 8ක් තුළ අනතුරු වලින් 1800ක් මෙයයි. ඉරානයේ ගොඩනැගීමට කටාර් රාජ්‍යයේ සහය.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය
2: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු නිකිණිපුර පසළොස්වක පොහෝ දිනය අදයි. නිකිණි පොහෝ දිනය සැලකෙන්නේ අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනය දියුණු උදෙසා රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙසයි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණිපුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදු කරනවා. ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යයේදී කිරීමාදී වැදගත් සිදුවීම් රැසක්ද නිකිණි පොහෝ දිනේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. අද ලෝකවාසී බෞද්ධයින් ආමි සහ ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් ආගමනුකූල පිළිවෙත් අනුගමනය කරනු ලබනවා. මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා. තානාපති කාර්යාලයේ නිවේදනය කළේ අවධානම් සහිත දිස්ත්‍රික්කවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත පීවර අනුගමනය කර ලෙසයි. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසද නිවේදනය කළා. නේපාලයට බලපෑ ගංවතුර සහ නායම් හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවී නොමැති බවයි එම කාර්යාලය පැවසුවේ. නේපාලයට බලපෑ හදිසි ගංවතුරෙන් සිදු ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කණගාටුවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සේක්ස් ගිනුමේ සටහනක් තබමින්. ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට සූදානම් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙමගින් ප්‍රකාශ කළා. පවතින ආපදා තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ඉසිර් කනල් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර දුරකථන සංවාදයක්ද සිදුව තිබෙනවා. ඒ නේපාලයට අවශ්‍ය සහනයන් සහ ආධාර නිසි ලෙස හඳුනාගෙන ලබා දීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නේපාල බලධාරීන් සමග සම්බන්ධ කිරීම සඳහායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් විපතට පත් නේපාල ජනතාව වෙනුවෙන් සිය ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව නේපාල රජය සහ ජනතාව සමග එක්ව සිටින බවයි විපක්ෂ නායකවරයා එමගින් ප්‍රකාශ කළේ. නේපාලයේ ඇති වූ හදිසි ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බිලස අතුරුදන් වූ 406 දෙනෙකු විදෙස් ජාතිකයන් පිරිසක්. නේපාල ආගමන විගමන අධිකාරිය පැවසුවේ අතුරුදන් වූවන් අතරට රටවල් 28කට අයත් විදෙස් ජාතිකයන් අයත් බවයි. අමෙරිකානු ජාතිකයන් 54ක් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් 33ක්ද ඒ අතරට අයත්. දීර්ඝ සත්‍යන්ත නිවාඩුව හේතුවෙන් වාහන ගමනාගමනේ වැඩි වී ඇති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් රියානතුරු ඇතිවීම වළක්වා ගනිමින් ඉවසිලිමත් ගමන් කරන ලෙසයි රථවාහන කළමනාකරණ සහ මාර්ග ආරක්ෂණාංශයේ බහර නියුච පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ.
2: මාර්ගය පාවිච්චි කරනකොට එකක් තමයි අපිට පෞද්ගලික අවසර අනතුරු දිහා බැලුවහම විශේෂයෙන් දෙක කාරණයක් තමයි අධික වෙහෙස නිසා අනතුරු ආශයක් වෙලා තිබ්බා. ඒක නිසා දුර බැහැර යනවා නම් විශේෂයෙන්ම පැය 4 මානසරයක් පැය භාගයක් විවේකයක් ගන්න රාත්‍රී නිදි මරලා උදේ ගාවන් කරන්න එපා. හොඳ අතර පැය 6ක් විතර නිින්දක් කවම වශයෙන් අවශ්‍ය උදේ දීර්ඝ ගමනක් යනවා. ඒ ආකාරයට අධික වෙහෙස තියාගෙන ගමන් ආරම්භ කරන්න එපා. ඒ වගේම අධික වේගයෙන් යන කාරණාවත් ඇක්සිඩන්ට් වලට බලපාපු කාරණාවක්. ඒක විශේෂයෙන් දුර බැහැර යනවා නියමිත වේග සීමාවල මාර්ග සංඥා සහ මාර්ග නීති වලට අනුකූල වෙමින් ගමන් කරන්න.
1: කැබතිගොල්ලෑ ප්‍රදේශයේ සිදු රියානතුරකින් දින 10ක බෙලිඳෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මැදවැච්චි ප්‍රදේශයේ සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ අනුරාධපුර දෙස සිට කැබතිගොල්ලෑ ප්‍රදේශයට ධාවනය වූ කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් විමානතුර සිදු ඇති බවයි. මියකොස් ඇත්තේ යාය ප්‍රදේශයේ පදිංචි 49 සහ 26 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්. 36 හැවිරිදි ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කැබතිගොල්ලෑ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්. කැබ්‍රතේරියදුරු කැබතිගොල්ලෑ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වසරේ ගත වූ කාලය තුළ සිදු ඇති රියානතුරු සංඛ්‍යාව 1704ක් බවට පත්ව තිබෙනවා. ඉන් මියගිය ගණන 1800ක්.

0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමින්.
1: ගොවි දීවර කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් මේ රජයේ උදුරාගෙන තිබේ. එදා ගොවිතැනට රුකත්වයක් ලබා දෙනවායි කියලා ජනතාවට සුවිශාල ප්‍රමාණයක් පොරොන්දු ඉදිරිපත් කර. මේ මොහොත වෙන විට ගොවි ජනතාවට පමණක් නෙවෙයි සමස්ත පොදු ජනතාවට කරනවායි කියපු දේව සියල්ලක්ම මේ රජය අමතක කර. ඔබට මතකද 133කින් විදුලි බිල් අඩු කරනවායි කියලා. 9000 බිල් 6000 කරනවායි කිව්වා 3000 බිල් 2000 කරනවා. අද මේ පොරොන්දු ඉෂ්ට කරලා වරායේ ගොඩබාන මිලට මෙරට පාරිභෝගික ජනතාවට
0: විවස්ථා සංශෝධන ආණ්ඩුවට සිතෙන පරිදි සිදු කළ නොහැකි බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කළා.
2: අනිවාර්යෙන්ම ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ කියලා පිළිගන්නවා. යහපාලන ආණ්ඩුව යටතේ අධිකරණ ප්‍රතිසංස්කරණ රාශියක් ඇති වුණා. විශාල දෙයක් කරා. හරි, ඒක කරන්න ඕනේ. නමුත් ආණ්ඩුව ගේන තර්කේ, ඒ කියන්නේ විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ නඩු ප්‍රමාණය මනින් ඉවර කරන්න නම් වයස් සීමාව වැඩි කරන්න ඕනේ කියන එක තමයි මෙතනට ආණ්ඩුව ගේන තර්කේ කිසිදු ආකාරයේ පදනමක් නැහැ කියන එක අද වෙනකොට ආණ්ඩුවට සහයෝගී දීපු නීතිඥවරු පවා කියන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ තර්කේ තමයි අපි ඔක්කොම මතු කරන්නේ. එහෙම නැතුව වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒ තර්කයට හරියාකාරව උත්තරයක් ආණ්ඩුවේ පැත්තෙන් ලැබෙන්නේ නැහැ.
0: ආණ්ඩුවේ අසාර්ථකභාවය වසා ගැනීමට පළක් නොමැති ප්‍රකාශ සිදු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ ප්‍රකාශ කළා.
3: මේ ආණ්ඩුවේ ඇමතිතුමාලා අසාර්ථක වෙන හැම වෙලාවකදීම එක්ක ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එනවා, එක්ක රටවටේ ගිහිල්ලා රැස්වීම තියෙනවා. දැන් මේ ජනාධිපතිතුමා ආපහු රැස්වීම මාලාවක් රටවටේ තියන්න යනවා කියලා අපි දැක්ක මාධ්‍ය නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ ජනාධිපතිතුමා ඔය කියන්න හදන්නේ මට තේරෙන විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ සහ අනිකුත් අධිකරණවල විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම යන වයස දික් කරාට පස්සේ රට සුඛිත මුදිත වෙනවා, රටේ කිරියෙන් පැනියෙන් ඉතිරනවා කියන ලොකු සුරංගනා කතාවක් කියන්න තමයි ඔය ජනාධිපතිතුමා ආපහු මේ සැරසෙන්නේ.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන්.
4: ගරු ජනාධිපතිතුමනි, බොරුවට ආයස නැහැයි කියලා ලෝකෙට නියමයක් අවශ්‍ය නම් ඔබ තමයි මේ නියමය ඉදිරිපත් කරත්. නිව්ටන්ගේ පස්වන නියමය වෙන්න පුළුවන් ඒකට. බොරුවට ආයස නැත. මේ සම්මුතිය තියෙන්නේ ජනතාවට ඔබ දෙන පොරොන්දු ඉටු කරන තාක් පමණි. නොකරන කල්ලි සම්මුතිය අහෝසිය, ජනතාව ඔබට ගෙදර යන්න කියන කාලය අතලඟ.
0: දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට අවශ්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමේ ප්‍රධාන ලේකම් කසුන් චාමර පවසනවා. දුම්රිය සේවකයන් සිදු කරන්නේ රජයේ පැහැරහරින වගකීම් බවයි ඔහු පැවසුවේ.
5: එහෙම දුම්රිය ස්ථානයක නෑ, මේ දුම්රිය ස්ථානයේ මෙන්න මේ ස්ථානයෙන් පිටත් වුණා, මේ ස්ථානයෙන් ආවා කියලා ඒක දුරකථන හරහා තමයි ලබා ගන්න තියෙන්නේ. නමුත් දැන් අවස්ථාවන් වල දුම්රිය සේවකයන් වෙන දුම්රිය ස්ථානාධිපතිවරුනුත් යම් දුම්රියක් කුමන ස්ථානයක හරි ප්‍රමාදයක් වුණොත් ඒ ප්‍රමාදය වුණා මෙන්න මේකයි කාර්මික දෝෂයකට ලක්ුණේ කියලා ඒ අදාළ තොරතුරු සටහන් කරනවා. ඉතින් ආව වශයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට මේ කටයුතු වෙන්නේ කොහොමද කියන එකවත් පැහැදිලි අවබෝධයක් නෑ. අපි දිගින් දිගටම කියන්නේ මොහු මේ සම්බන්ධයෙන් කිසිම දැනුමක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. අවම වශයෙන් ඔහු මේ සම්බන්ධයෙන් සොයා බලලවක්වත් නැහැ. මේ අවම වශයෙන් දුම්රිය ප්‍රමාදිනු දුම්රිය කාර්මික ශෝෂකයට ලක් වුණොත් තීරු දේවල් තොරතුරු ඔක්කොම ලබා ගන්න සමාජ මාධ්‍යර.
0: රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වී බැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තු පැසු ඇතැම් නිලධාරීන් සහ සේවකයන් රාජකාරී වේලාවන් තුළ සහ රාජකාරියට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවයි. මේ හේතුවෙන් දුම්රිය සේවකයන්ගේ විශ්වසනීයත්වය, මගේ ආරක්ෂාව සහ ආයතනික විනය බරපතල ලෙස අවධාරණය පත් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමට ලක් වී ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත් ඉලංගසිංහ පවසනවා. ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා සිටින්නේ 5000කටත් අඩු ආචාර්යවරුන් පිරිසක් බවයි ඔහු පැවසුවේ.
6: කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විතරක් වැඩිපුරම ආචාර්යවරු විශ්වවිද්‍යාලය හැරගීම් තියෙන්නේ පහුගිය වසර දෙක තුන ඇතුළත. මේක මේ රටේ ඉතාම බරපතල තත්ත්වයක්. අපි හිතුවා මේ ආණ්ඩුව එද්දී මේ රටේ අධ්‍යාපනය පිළිබඳ යම් කිසි හැඟීමක් හෝ ඇතු වෙන්නේ නැති කියලා. හැබැයි පහුගිය කාලෙම සාකච්ඡා කරාට ඒ සාකච්ඡා කිසිම ප්‍රතිඵලයක් නැති තත්ත්වයට දැන් පත් වෙලා තියෙනවා. පහුගිය වසරවල අපි කරපු කරපු බලපෑම අනුව ඉල්ලීම් අනුව යම් ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට ආචාර්යවරු බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. හැබැයි ඒ සඳහා කිසිම කෙනෙක් අයදුම් නොකරන තත්වයකට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ පැත්තෙන් අමාත්‍යවරියගේ පැත්තෙන් සාකච්ඡා කරනකොට දිගටම

0: කියන්නේ අපි දැන් යම් ප්‍රමාණයක් විවෘත කරලා තියෙන බඳවා ගන්න කියලා. හැබැයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ විවෘත කරපු ප්‍රමාණයට ආචාර්යවරු දැන් අයදුම් කරන්නේ නැහැ. ඇයි මේ පද්ධතියේ තියෙන අර්බුද දැකලා?
1: පවතින ගුරු හිඟයට පිළියමක් අවශ්‍ය බව ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
2: මේ වෙනකොටත් අපි දන්නවා තරඟ විභාගයක් තියෙනවා, ගැසට් නිවේදන දෙකක් යටතේ සීමිත සහ විවෘත තරඟ විභාග දෙකක් පවත්වලා 23,000ක් බඳව ගන්නවා කියන ප්‍රකාශය කරලා තියෙනවා. ඒකට අදාළව අදාළ නීතිමය පියවරත් අරගෙන තියෙන්නේ. මොකද මෙතෙන්දී බඳව ගන්න යන්නේ සංවර්ධන නිලධාරීන් විදියට කටයුතු කරන අය සීමිත තරඟ විභාගෙමුත්, විවෘත උපාධිධාරීන් විවෘත තරඟ විභාගෙමුත් ගන්න යන්නේ. ඒකට මේ තීරුම 23,000 දහක් බඳවා ගැනීම විභාගයෙන් 74% බඳවගන්නේ සීමිත තරඟ විභාගයේ. ඒ කියන්නේ DO ලා නැත්නම් අධ්‍යාපන සහ රාජ්‍ය සේවයේ ශේෂ රැකියාවක් කරන අය. දැන් මේක සම්බන්ධව ගැටළු මොන ගැටළු තිබ්බත් මේ බඳවා ගැනීම සම්බන්ධව අපි බාධා කරන්නේ නැති නිසා මේ සම්බන්ධ ඉදිරි කටයුතු කරන්න අවශ්‍ය පියවර ගන්න ඉඩ දීලා තියෙනවා.
3: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතර.
1: ඉරානයට එරෙහිව ආර්ථික සහ මිලිටරි ප්‍රහාර එල්ල කිරීම කඩිනම් කිරීමට ඉක්මන් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ නිසි වේලාවට තමන්ගේම තීරණය ගැනීමට කටයුතු කරන බවයි. මෙතර කටාර අග්‍රාමාත ෂේක් මොහමඩ් ඉරානයේ සංචාරයකට එක්ව තිබෙනවා. ඒ ඉරානය ගොඩනැගීමට සහය දැක්වීම සඳහා සාකච්ඡා කිරීම සඳහායි. යලි සිරස්තල. නේපාල ගං වතුරෙන් 150ක් මෙයයි. සහය වීමට ශ්‍රී ලංකාව සූදානම්. අවසන් රන්තෝලි පෙරහරට සියල්ල සූදානම්. කිලෝවොට් 300කට වැඩි දහරිතාවෙන් යුත් සූර්ය පැනල ක්‍රියා විරහිත කර ලෙස ඉල්ලීමක්. මාස 8ක් තුල අනතුරු වලින් 1800ක් මෙයයි. ඉරානයේ ගොඩනැගීමට කටාර් රාජ්‍යයේ සහය. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින්න පෑන් පෑපුවත් සමගින්.
3: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: මහා කාලේ බොලිවුඩ් වල හැදෙන මැසිව් ප්‍රොඩක්ෂන් එකේ පළවෙනි ටීසර් එක පහුගියදා රිලීස් වුණා.
2: ප්‍රසන්ත් වර්මා හනුමාන් ෆිල්ම් එකත් එක්ක පටන් ගත්ත. එයාගේ ප්‍රොඩක්ෂන් කම්පැනි එකෙන් තමයි මේ ෆිල්ම් එක ප්‍රොඩියුස් කරන්නේ.
1: මේ ටීසර් එකේ වැඩිපුරම කතාබහට ලක්ුණේ අක්ෂය කන්නගේ වෙනස්ම ඇපියරන්ස් එක. අක්ෂය ෆිල්ම් එකේ ප්ලේ කරන්නේ අසුරු ගුරු ශුක්‍රාචාර්යගේ කැරැක්ටර් එක.
2: ෆිල්ම් එකේ ශුක්‍රාචාර්ය කියන්නේ අසුරයෝ වෙනුවෙන් යුද්ධය පටන් ගත්ත කැරැක්ටර් එකක්.
1: ධර්ම අධර්ම අතර දැවැන්ත සටන් වගේම අපි අහලා තියෙන දේව අසුර කතා වෙනම ඇංගල් එකකින් මේ මහකලි ෆිල්ම් එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
2: අක්ෂය කන්නායක, භූමි ෂෙට්ටි, ත්‍රියා රෙඩ්ඩි වගේ අය මේ next level film production එකේ main characters කරනවා.
0: Talk of the Town.

0: පයින්ට එකක් RDB Youth Classic Room ගිනුම.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිරි
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය, පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
5: හයි, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
6: කසුන් කියනෝ මේ කවුද කියලා?
5: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදානම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
6: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටු මගේ ජීවිතේ
5: වෙනස්. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
7: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
8: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
9: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
10: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
12: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව, 2. මුඛය.
13: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
14: යත පොකට් මනි
13: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455511.
3: මොකෝ මේ තරහින්?
4: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගිය තක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.

0: क्या था टॉप स्टोरी
1: පානීය ජලයේ උපරිම සෙල්ලර මිල එක්ව අලෙවිකල පුද්ගලෙක්ට දඩ බෝතල් කළ පානීය ජලයේ උපරිම සෙල්ලර මිල එක්ව අලෙවිකිරීම හේතුවෙන් යාපනයේ ආපන ශාලාවකට රුපියල් 950,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ විසෙ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පැසුවේ ලීටරයක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 200ක මිලකට අලෙවිකර ඇති බවයි. ලීටරයක බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර ඇති මුදල රුපියල් 120ක්. දැන් නිදෙස් පුවතක්. නේපාලයේ ඇති වූ හදිසි ගම් වතුරින් අතුරුදන් වූ සංඛ්‍යාව 1400ක් දක්වා හෙළකොස් තිබෙනවා. මෙලෙස අතුරුදන් වූ 466 දෙනෙකු විදේශ ජාතිකයන් පිරිසක්. ගම් වතුරින් මියගිය පිරිස 160කට අධිකයි. නේපාල ආගමන විගමන අධිකාරිය පැවසුවේ අතුරුදන්වන් අතරට රටවල් 28කට අයත් විදේශ ජාතිකයන් අයත් බවයි.
0: Theater Top Story අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
3: Youth එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම

0: Luna, da sudu koti gena e Disney.
1: Danin Anna. Sati tawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Onuma deyak podda wedi unath prashnayak. Den balanda batu muttu wala gana poddak wedi. Kalak indala mage banath poddak wedi. Cholesterol poddak wedi ne. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
4: ගන්නවා ලයිසන් එක
5: දැන් හරිනේ අමාරු
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනි. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 මේට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
8: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
9: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: Avance ticket ටික pay.
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. Bibba 2026 by NIBM where innovation earns recognition
10: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
11: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්යෙ ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
10: LB රන් අය තමයි මගේ හයිය
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
1: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
13: චිතානෝ දෙජලීලාවෙන්
14: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
14: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
15: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙන
17: මන්නම් හිතන්නේ නැහැ.
15: දකින හින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive.
5: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
15: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 011 4 700 678
16: ඕනම කැමක් temperature කර ගන්න නියම බත්තල්වත්ත බට
17: real මපට experience එකකට ඇල්වත්ත බට
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව majestica ලංකා ටයිල්ස්
19: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0111580400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
25: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
26: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණිය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
30: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place e GWM Experience Center within
31: Nidas Pansika Aduma Masika Parikeyakata Audio System ekak karaganna
32: Avance ken ona deyak adagewanna ganna
31: Avance ticket tika pay
33: Vishwasa arakshawa saha ehelama pratilabha samagin Commercial Banque Sthavara Tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
34: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න මොකද යාළත් ආසයි 2 ලැබෙනවනම් ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
35: සින්දු සියත අනුග්‍රහය
36: දැන්
0: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්තාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
2: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28-29 තිය යන දිනයන්නේදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක් ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
2: Brand new උනත් registered උනත් free wheel එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance 011 7400 යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
3: Hi, මම එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
4: කසු කියනෝ මේ කවුද කියලා?
3: කලබල වෙන්න පසඳුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදානම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
4: කසු එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටිලා මගේ ජීවිතේ වෙනස්.
3: සද්දුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතනට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
5: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
1: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
6: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
7: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0.7745511
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම දෙන.
8: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
7: දැන්ම තරවගේ 9යි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත pocket money.

0: यह था टॉप स्टोरी।
1: होटल एकट लक्ष नवयक दड़याक උපරිම සිල්ලරමිල ඉක්මවා පානීය ජල බෝතල් අලවිකල අවන්හලකට රුපියල් 950,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. යාපනයේ පිහිටි අවන්හල ලීටරයක ජල බෝතලයක් අලවි කර තිබුණේ රුපියල් 200ක මුදලකටයි. එහි උපරිම සිල්ලරමිල රුපියල් 120ක්. නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලවි කරන වෙළඳුන් පිළිබඳ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. පොලිස්පති මහජන සහන දිනය හෙට නොපැවැත්වෙන බව පොලිසිය දැනුම් දී සිටිනවා. නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.
0: සියට ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කර

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදය වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරකට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටිකක් වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
6: 1 second ඕන
7: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: මෙලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක්. ඒවි පීරිස් ඊමොබිලිටි.
1: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
2: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
2: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
4: මට උන වගේ සේන.
3: ලින් පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තත් ඇම්බුව සුටුසු ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගා වට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිටි.
7: සර් නේද එල්බි රන්න ඇඩ්ඩේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
8: ඒත් ලොකු කරලා නේද?
7: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
9: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666.
10: ඇමර්සන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු.
1: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
11: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
12: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලෙට සියත අහන්න.
13: අනුග්‍රහය
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංක රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
15: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
17: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
18: රාජ්‍යරෝ ගොබ්බයා.
19: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
7: නිලබල කරේති ඔලමුල පුරේ.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.
5: අනුවටයි දශම හතර
6: සියත.

හවස දෙකයි විනාඩි 25යි වෙලාව. WhatsApp messages ගොඩාක් එනවා මට පේනවා. සමහර අයට නම් මම දැනටම පොඩ්ඩක් reply කරලා තියෙන, තව සමහර අය ඉන්නවා තාම බැරි වුණා මට hi කියලාවත් කියන්න. චුට්ටක් ඉවසීමෙන් ඉන්න ඕනේ හොඳේ. ප්‍රසාද්, ඔයාගේ message එකෙන් තමයි මම පටන් ගන්න. ඔයා ඉතින් පටලවගෙනනේ. එක එක්කෙනා එක්ක මාව පටලවගෙනනේ. දැන් හරි නේද? ආයෙ පැටලෙන්නේ නැහැ නේද? තරහ වෙලා හිටියේ. දැන් තමයි ආලු කරගත්තා. මේ සින්දු ඔයාටත් එක්ක. මහනුවර ජයනාත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ජයනාත් මට කියලවන්න. ඔහේ අලුත්ම විස්තර කොහොමද? පෙරහැරට ඔක්කොම ලෑස්තිද? පාරවල් නම් වහලානේ. මම ඒක නිකන් මතක් කරන්න හිතන් ඉන්නවා. අහන් ඉන්න කාටම හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයා දන්න දේවල් මට කියලවන්න. එතකොට මට පුළුවන් ඒවත් ෂෙයා කරගන්න.

ලස්සර සින්දුවක් නේ. අපි හැබැයි දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ තව ලස්සන සින්දුවක් හමු. වෙලාව හවස 2:00 වෙනාඩි 31.

0: එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: Hi, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
7: කසුන්? කියනවා මේ කවුද කියලා?
6: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදානම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
7: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැමකට මගේ ජීවිතය වෙනස්.
6: සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතනට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
8: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
9: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
10: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තහනේ දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
11: වන දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: තිලකවර්ධන textiles ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න වැවක් වෙලක් ළඟ නූර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 1322 The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarim, Commercial Banku, Sri Lankavi, Anka Eke Banku Elisa, Sreni Katakara Atha. Me Vishishtatve Labannata, Apakiri Vishwase Tabu, Oba Samata Stuti.
1: යුරෝප පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
2: ඉස්කෝලේ 6 වසරින් ඉගෙන ගන්න තුන් කොමඩි නැත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
0: ශ්‍රියත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

කසාය පරාදයි වරදෙදි සැර ඔබේ. එහෙම කිව්වට අපේ තාත්තනම් සැර නෑනේ. අපේ තාත්තා එහෙම සැර කරන හරිම අඩුයි. මම තමයි ඉතින් පොඩ්ඩක් සැර කළොත්. මොකද මම සුදු කොච්චිනේ. ඉතින් ගෙදර අයටත් පොඩ්ඩක් සැරයි. ඒක ගෙදර අයට පුරුද්දුයි. මට මේ නිලු මෙසේජ් එකක් දාලා තිනවා නුගේ ගොඩේ ඉඳන්. හැමදාම ඉතින් මේ මෙසේජ් එක ෂුව. මොකද අවුලක් නැත්තම් කෙල්ල හොඳින් නම් අනිවාර්යෙන් දෙක පහ වෙනකොට එන මෙසේජ් එකක් තමයි නුගේ ගොඩ නිලුගේ මෙසේජ් එක. අත නිවාඩු. හරි පුදුමයි. සාමාන්‍ය නිවාඩු ගන්නෑ නිලු. මං වගේ තමයි දිගටම වැඩ. ඇතියන්තන් අද නිවාඩුවක් කරන්න.

ශිනිය ඔයත් අහගෙන නේද සුදු ආදරෙන් එකතු කරගන්නවා නිසලි ඉන්නවා කැන්ඩිවල නිසලියෝ ඔයවත් එකතු කරගන්නවා

0: පාට
1: රියල් මපට එක්ස්පිරියන්ස් එකකට ඇල්වත්ත පට
0: හිස පැනදූ කිරුලයි
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේදින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂන රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 252 3020
4: සැන්ඩිවා මේ වා දත්මදිනෝද ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නක් දෙයක් දන්නේ මං දත්මදින්නේ
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 011 786 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
9: නතරයේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ Grand සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
10: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
11: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සිය ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7545
12: Asset-Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Asset-Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන්න 011 114 700
13: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: යාගේ නම සීතා.
16: සීතා!
13: මට කෑගස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ්ස් හේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
17: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

ඒ කාලේ සින්දු හරි ලස්සනයිනේ. අනුව දශකේ ලස්සන සින්දු. මේකට මම එකතු කරගන්නවා ලලිත් ඔයාව. ඔයා කවියක් කියවල තිනවා, ඒක මං ඊළඟ පැයට තියාගත්තා. හොඳේ

0: Theater Top Story.
1: සත්ව හිංසනයේ යෙදුණු තරුණයෙකු අත්අඩංගුවට. නුවරඑළිය ග්‍රෙගරි වැව ප්‍රදේශයේදී පෝණියෙකුට අමානුෂික ලෙස පහර දීමේ චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළව සමාජ මාධ්‍ය තුළ පළ වූ වීඩියෝව සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය සිදු කළ පරීක්ෂණයේදී සැකකරු 26 හැවිරිදී පුද්ගලෙක්. ඔහු හෙට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. නේපාලයේ සිදු වූ ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 270ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම මලසිරු සොයාගෙන තිබුණේ සහන සේවා කණ්ඩායම් විසින්. නේපාලයට බලපෑ ගං වතුරෙන් චීන ජාතිකයන් 100 දෙනෙකු අතුරුදන්ව සිටින බව එරට විදේශ මාත්‍යංශය සඳහන් කළා. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය ලබා දෙන බවයි චීනය පැවසුවේ. අවශ්‍යතාව අනුව හදිසි ආධාර ලබා දීමටද චීනය තීරණය කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා සෑම මොහොතක්ම රසවත් කරයි.
2: Youth එකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම

අවස තුනයි වෙනඩි දහයයි වෙලාව මත් එක්ක තරහ වෙලා තුෂාර ඉන්දික

බලන්නකු මට එක පාරට මතක් වෙච්ච සින්දු. මේක ඇත්තටම අමතක වෙලා තිබ්බ සින්දුවක්. හදිස්සියේ මතක් වුණා. ටග් ගාලා ප්ලේලිස්ට් එකට ඇඩ් කරගත්තා දැම්මම ප්ලේ කරන්න කියලා. කොබලම මේ සින්දුට ආසයි. රූකාගේ සින්දුවලට ඉතින් කොහොමත් මම ඉතාම ප්‍රියයි. හැබැයි මේ සින්දුවට විශේෂයෙන්ම ප්‍රියයි. මට ඉතාලියනුත් මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා මලින්දගෙන්. මලින්දවත් එකතු කරගන්නවා ආතරෙන්.

ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු. හරිම ලස්සන වචනනේ. තව සින්දු තියෙනවා ආගින්න දිගටම. දැන් ෂොටි බ්‍රේකයක් ගන්නවා. වෙලාව හවස 3යි. විනාඩි 20යි.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහර රටවල සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහර රටවල මරණ පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආහාර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදී, අද රස්සේ තියෙන කාලෙදී අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පේ.
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
8: ගන්නවා ලයිසන් එක.
9: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද? WhatsApp 0711 92 492 777 Global University Partners, No. 221 Dharmapala Mawatha, Kolamba 7.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඉන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බි රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
1: එල්බි රන් අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
6: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
6: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
7: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
9: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
10: මොකද මේ වගේ කියන්නේ?
8: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
11: 98.4 ගම්

මේ ලඟදී මගේ මේ සින්දුව ඉල්ලලා තිබ්බා. අන්දන්නේ අහගෙනද කියලා. අහගෙන ඉන්නවනම් මෙසේජ් එකක් දාන්න.

මාට තරං වෙන කාටවත් ආදරය ඇතිවෙන් නැත්තේ ඇයිද කියලා මන් දන්නේ. ඒ තරමට ඔයාට ආදරෙයි. සිය තහන ඔයාට. ඔව්.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනට තහනය ලොතරයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
3: හිනාවෙන්න මෙන්න වෙලාව
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන්වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
7: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න මේ අඩුමවි
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
1: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0710-676-222 Prime Residences
13: America Exa Janapadaya Exa Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumix
14: Aluminium ona taram Alumix nam is taram
15: Supermet Dakunu Koreawen aanene kerana niyamita AZ again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10k wagakima wahala gahanna වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
16: 1500cc ටර්බෝ එන්ජිමකින් බලගෑන් වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්ත බට
18: real mat experience එකකට ඇල්වත්ත බට
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
3: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
8: Run Powermකට ඉහළ අප්‍රිකාරමත් අමතක 0115880400 එල්ලෝ එල්සි රන් සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
10: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
2: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ
11: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
5: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
0: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
5: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
0: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
20: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
21: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
22: Avance ticket ona deyak ada gewanna ganna
23: Avance ticket tika pay
24: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank wen sthawara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
25: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරු නම් ගෙබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙන
13: ස්වර්ණ මහල් මේකම ශාකාව මගින් අගස්තු මාස 28 29 තේ යන දිනයන් ඉදී ඔබේ පැරණි හා පළතුරු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීම මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
14: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
13: ඉස්කෝල හයවසර ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ හයවසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

සවුත් කොරියාවල චරිත අජන්ත මාසයක් බලන් හිටිය ඔයා කැමති සිංදු අහන්නනේ ශාමික සිරිමාන්නගේ ඔයා නිසා ඉන්න බලන්න මම බලන්නම් කලින් ප්ලේ වෙලා නැත්තම් අනිවාර්යෙන් දෙන්න හැබැයි මේ පැය නෙවෙයි ඊගාව පැය හා නේද

විසිතුනාය වෙනඩි 48 වෙලාව අද ඉතින් මහනුවරට ඉතාම විශේෂ දවසක්. මොකද අද තමයි මහනුවර ඓතිහාසික ඇස්සල පෙරහැරේ 5 වෙනි රන්දෝලි පෙරහැර තියෙන්නේ. මෙවෙනකොට මම දන්නවා මහනුවර ඉතාම කාර්යබහුලයි නගරයම. එහෙමයි, මට මේ වට්ස්ඇප් මෙසේජස් දාන මගේ යාළුවෝ මහනුවර ජයනාත්, ඊට පස්සේ නිසලී ඔය කීප දෙනෙක්ම කිව්වා ඊය හවස වගේ ඉඳන් නේද කට්ටිය මහනුවරට ඇවිල්ලා වෙනම තමන්ට ඉන්න තැන් වෙන වෙනම වෙන් කරගෙන රෑ ඉඳන් කට්ටිය ඉන්නේ. මේ වෙනකොට මං හිතන්නේ ඉඩක් නැති තරම් නේ. හරි, කොහොම වුණත් මේ අවසන් රන්දෝලි පෙරහැර නරඹන්න දෙස් විදෙස් බැතිමතුන් හුඟ දෙනෙක් මහනුවරට පැමිණෙනවා. මං කිව්වනේ මේ පොලිසිය ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් තියෙනවා කියලා. ඒ ගැන ෂට මතක් කරන්න කියලා හිතුව ඔබට වැදගත් වෙයි කියලා හිතන නිසා දැන් අද පෙරහැර ආරම්භ වෙන්නේ හවස 6:43ට. ඔබ දන්නවද මේ පෙරහැර ගමන් මාර්ගයේ දුර කොච්චරද කියලා? හරියටම කිලෝමීටර් 2යි මීටර් 150ක්. මේ පෙරහැර කිලෝමීටර් 2යි මීටර් 150ක් දුර ගමන් කරනෝ. ඉතින් හවස 6:43ට පටන් ගන්න පෙරහැර මාලිගාවෙන් ආරම්භ වෙලා දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දි වීදිය, ඩීඑස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරලා නැවත මාලිගාවට ගෙවදීමට නියමිතයි. ඉතින් විශේෂයෙන් මතක් කරනවා මෙන්න මේ විදිහට තමයි අද දවසේ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග භාවිත කරන්න ඕනි. මෙන්න මේ විදිහට කටුගස්සට ඉඳන් මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ඔන්න ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව කටුගස්සට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩීඑස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ, හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරිලා ඊට පස්සේ මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කරලා තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කරන්න අවස්ථාව තියෙනවා. ඊළඟට කටුගස්තොට දෙසට පිට වෙන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. තැන්නේ කුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාක් හන්දියට පැමිණිලා ඇහැලේපොර කුමාරි හාමි මාවතෙන් දකුණට හැරිලා බෝගම්බර, දුම්රියපල අසලින් කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගර දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේමයි රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේත් මහනුවර නගරයට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. තව මාර්ග කීපයක් තියෙනවා, ඒක මම ඊළඟ පැය මතක් කරන්නම්. දැන් මේ වෙනකොට මහනුවර නගරයට එමින් සිටින හෝ නැත්නම් මහනුවර නගරෙන් පිට වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අයට මං හිතනවා මේ තොරතුරු වැදගත් වෙයි කියලා. තව විශේෂ මේ වැඩකටයුත්තක් සිද්ධ වෙනවා, ඒක මම ඊළඟ පැයට තියාගත්තා. ඊළඟ පැයේ ඒ විස්තර කියන්න. WhatsApp messages දාපු කට්ටිය අද පොඩ්ඩක් මට වෙලාව දෙන්න ඕනේ. හොඳේ අද නම කියුනේ නෑ කියලා තරහ වෙන්න බෑ. කාලෙකට පස්සේ සුසන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා, එයාගේ අලුව වත්සලාව එකතු කරගන්නලු කෑගල්ලේ වත්සලා. නමිත් අසංකගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ, මං දෙන්න. මේ පැය බැරි වුණොත් ඊළඟ පැය දෙනවා. හොඳේ අහගෙන ඉන්න. රුකා ඉන්නෝ මාව නැල්ලේ, එයාගේ ආලෝ ටික ලොටන් ඇතුළු කටි ඔක්කොම එකතු කරගන්නවා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
2: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.

0: ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අද
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
4: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
4: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
6: දැන් වෙලාව 7:04.

0: क्या था टॉप स्टोरी।
1: අම්බලන්ගොඩ සිද්ධියට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු. අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට කොටගත් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ලවන චෝදනාව පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකුයි. ගාල්ල දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ස්ථාන මාරු ලබා දුන්නා. සැකකරු අත්අඩංගුවටගත් නිලධාරීන් කණ්ඩායම බහරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාද ස්ථාන මාරු කළේ පසුගිය 25 වනදායි. අම්බලන්ගොඩ පොලිසිය විසින් පසුගිය 24 වනදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව මතයි. පොලිසිය ඔහුට පහර දී ඇති බවටයි අදාළ පුද්ගලයාගේ පුත්‍රයා චෝදනා කළේ. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 400ක් ලබා සිටිනවා. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදී. විශිෂ්ට ප්‍රතිහරඹයක නිරත වන සොනාල් දිනෝෂ නොදැවී ලකුණු 105ක් ලබා සිටිනවා. ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා. ඒ වන විට ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 503ක්. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 290ක්. තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹිය හැකි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සෑම මොහොතක්ම රසවත් කරයි.

ඔබට ඇහෙනවද? මේ පැයේ විතරයි ඉතින් ඇහෙන්නේ. මේ විදිහට මාව මොකද හවස පහට මම ඉතින් සමු ගන්නවා. හරිද? රුමේනියාවේ දිනේෂ්. එයාට සතියක්ම නිවාඩුලු. හරි ෂෝක් ඉතින්. ඔයාට පුළුවන් සතියම නිදහසේ මාව අහන්න. නේද? අද ෆොටෝ එකක් එවන්න නැද්ද කියලා අහලා තියෙනවා. අද ෆොටෝ එවන්න නැහැ. හෙට එවන්නම්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූල බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
8: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business

0: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550
1: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
2: Avance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: Avance ticket ටික pay
3: sir නේද LB run ad එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සමා තෙල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුවස එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල්ස් වර්සිටි
6: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Aika Aika Hatai Atasi Asu Atai Haya Si Hata Haya
7: Me Parat Asana Pirahara Palanna Mahanore Tenoka
8: Rajidhanu
9: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
7: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
9: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත TV තුලින්.
11: ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු.
7: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
12: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
13: සියත පොකට් මනි.
7: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
13: අනුග්‍රහය
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක් 98.4
15: හම්බන්තොටට
16: See you tomorrow.

මිනිාව අනු ඔන්න අයිල්ලපු සිින්දුවලින් එකක් දුන්නා. එකයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අනිත් සිින්දුවලටත් ගොඩාක් මෙසේජ සැවිල තියෙනවා. වෙන වෙන අය දාපු මෙසේජස් එකලන්ටත් සාධාරණයක් කරන්න ඕන නිසා මංකෝමාරි ඔයාට එක සිින්දුවක් දෙන්න තීරණය කළා. චරිත්, ඔයා ඔයාගේ ආදරණීය වයිෆ් වෙනුවෙන් හැමදාම පෝය දවසට මගෙන් ඉල්ලන සින්දුව. මේක මට සාමාන්‍යයෙන් මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙන අනිත් දවස්වල ප්ලේ කරන්න බැහැනේ. ඒ නිසා පෝය දවසට විතරයි මේ වගේ ස්ලෝ සින්දු ප්ලේ කරන්න පුළුවන්. චරිත් කොහොම හරි එදාට මේ සින්දුව මගෙන් ඉල්ලනවා මයි. නවියා, මීගමු ගිල් එන්න ගමන්ද? හොඳට කෑවද? අම්මයි තාත්තයි නංගි ඔක්කොම ඉන්නවද? හරිස්සමින් කට්ටිය එක්ක එන්න ඕනේ. තාත්තා, ඔයා ගියපු විදිහට වෙනව නේද? පරිස්සමට එන්න හරිද? ළඟදි කේක් කන්නත් තියෙනවනේ අපිට. ඉල්ලපු සින්දුව නම් දෙන්න වෙන එකක් නැහැ. මොකද රුවන් හෙටියා රචක සින්දුවක් අපි කලින් ඇහුවා. ඒ අතරේ අපිවත් මතක් කරන්න කියලා පිළියන්දල තිලක් දෙන්න කෝන් මෙසේජ් එකක් දාලා තිබ්බා. ඔබෙල් එකේ කට්ටියත් මං හිතන්නේ අහගෙන ඇති. අද ඔගොල්ලෝ වැඩද නැත්නම් ඔයා විතරද අහගෙන ඉන්නේ? කියලවන් කියලවන්.

සිංහපු චාමිකග සින්දුව කිව්වේ ජීවත් වෙන්නේ ඔයා නිසා කියලා. හැබැයි මේ හින්දි සින්දුවෙන් කියන්නේ මන් නැතුව ජීවත් වෙන්නවට සිද්ධ වෙනවා කියලා. මාරයිනේ, ආදරේ කියන එක මාරයි තමයි. එක්කෙනෙක්ට ආදරේ කියන්නේ සතුටක්, තව කෙනෙක්ට මාරම දුකක්, වේදනාවක්. මන්නම් ඒ අන්ත දෙකේම ඉඳලා තියෙනවා.

නිසාත් මට කියලා තියෙනවා එයා වැඩිපුර ආදරේදී දුක තමයි වින්ද කියලා. මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ආදරේ සතුට සැනසීම උරුම වෙන්න කියලා.

දැම් ප්‍රමාත වැඩි දැන් වයස ගිහිල්ල තියෙන හොඳටම කියලා ප්‍රසාදායම මෙසේජ් කතාලා. එහෙම එකක් නෑ, එහෙම එකක් නෑ. හරිද? වයස කියන කදාල නෑ ආදරය කරන්න. දැන් හිතුනද දැන් ඔයාට හරියටම ගැලපෙන කෙනෙක් හම්බුණාද ආදරය කරන්නානේ? මේක නිකන් අද ආදර රේඛාව වගේ වෙලානේ. හා, සුදු කොච්චිගේ දවල් ෂෝ එක අහගෙන ඉන්නේ. හරිද? අපි චොටි බ්‍රේක් එකක් ගන්නවා. ඊට පස්සේ ආයේ සින්දු කීපයක් අහමු හවස 5ට කලින්. දැන් වෙලාව හවස 4:39.

0: කාලයේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ නීලවරුන්ගේ
1: මොකෝ මේ තරහින්
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.70133 10 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
7: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
6: අවන් ස්ටිකෙන් ටික පේ
4: වැවක් වෙලක් ළඟ නූර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
8: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Banku, Sri Lankavi, Anka Eki Banku Elisa, Sweni Katakar Atta. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Uba Samata Stuti.
9: Sri Lankavi Pratama Vatavata Rhino Roofing Within Hadunwadina, Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Saitha Roofing Sheet. Rhino Roofing Within Hadunwadina, Rhino Premier Roofing Sheet.
10: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0.114700550 අමතන්න
11: අයියා මට ඇපල් මලක් දෙන්න
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: සිංගකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුර සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
14: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
15: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යාත පොකට් මනි.
15: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

අසම සින්දුවක් හැබැයි අහද්දි හරිම අමාරු සින්දුවක්. සසරම අත් නොහරි අම්මා. අපේ අම්මත් අහගෙ නැත්තේ. හරි කොහොම වුණත් අපි අදට වැඩිපුර කතා කරනවා මහනුවර ගැන. මොකද අද තමයි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර අවසාන දවස. පස්වෙනි රන්දෝලි පෙරහැර අවසාන රන්දෝලි පෙරහැර අද තමයි පැවැත්වෙන්නේ. ඉතින් එනිසාම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මම පාරවල් වහලා තියෙන්නේ කොහොමද සහ ඔබට ගමන් කරන්න ලේසි කොහොමද විස්තර කීපයක් මතක් කළා කලින් පැයේ. තව කාරණා කීපයක් තියෙනවා කියන්නම්. දැන් කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුල් වෙන්න, ඒ වගේම මහනුවර නගරේ ඉඳන් කොළඹ දෙසට පිට වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. විලියම් ගොපල්ලෝ මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපැත්තටම මාර්ගය භාවිත කරන්න පුළුවන්කම තියෙනවා කොළඹට එන්නත්, ඒ වගේම කොළඹ ඉඳන් මහනුවර නගරයට ඇතුල් වෙන්නත්. ඒ වගේමයි පල්ලිය පාර දෙපැත්තටම ගමන් කරන්නත් අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඊළඟට කියනෝනේ නගරේ ඉඳන් අම්පිටිය තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔර්ලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණිලා රජින හෝටලේ පැති දොරටුව අසලින් ජෝයි බෝට් සේවය පසු කරලා සංඝරාජ මාවත ඔස්සේ ගමන් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි බෝගම්බර වටරවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, බේල්ස් පාක් කන්දේ හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේ කුමර පැත්තට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ ප්‍රවෘත්ති අහන්න ප්‍රවෘත්ති ප්‍රකාශනුත් ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරදි මතක් කරන්න ඕනේ, දැන් ඔබ අද පෙරහැර නරඹන්න මහනුවර නගරයට ඇවිල්ලා නම් ඉන්නේ, නැත්තම් එමින් ගමන් නම් ඉන්නේ, මම මේ කියන දේවල් ඔබට ඇහෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ආදරෙන් මතක් කරනවා ඔබ ගෙනියන දේවල් නැවත ඒ පරිසරය තුළ බැහැර කරන්න නැතුව තැන් තැන්වල හිතන විදිහට කෑම කාලේ ඉවර වෙලා වෙන්න පුළුවන්, නැත්නම් ගෙනියන වතුර බෝතලේ හිස් වුණාම වෙන්න පුළුවන්, තැන් තැන්වල දාලා ඒ පරිසරය අපවිත්‍ර කරන්න එපා. අනිවාර්යෙන් ගේන්න පුළුවන් දේවල් ආපහු ගේන්න හදිසියේවත්. ඔබට දැන් කෑම කාලා ඒ බත් කොලේ ආපහු බෑගෙක දාගෙන ඉන්න අපහසු වෙනම් අදාළ තැන්වලට ඒ දේවල් බැහැර කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ප්ලාස්ටික් භාවිතය අවම කරන්න. මේ වෙනුවෙන් විශේෂ වැඩසටහනකුත් ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ වෙලා තමයි මේ ඇසළ පෙරහැරට සමගාමීව පෙරහැර නරඹන්න එන බැතිමතුන් විසින් අරගෙන එන ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ. වගේමයි ප්ලාස්ටික් භාවිත කිරීම තුළින් පරිසරයට වෙන හානිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට ආදරෙන් මතක් කරනවා මහනුවර නගරෙට එන්න, පෙරහැර ඇස් දෙකින් බලන්න. හැබැයි පුළුවන් තරම් ඒ නගරය අපිරිසිදු නොවෙන්න ඔබ ගෙනියන දේවල් නැවත රැගෙන එන්න, නැත්නම් අදාළ තැන්වලට ඒ දේවල් බැහැර කරන්න. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහාත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. මේ සඳහා අපේ දායකත්වය තියෙනවා, එක මතක් කරන්න ඕනේ. සියත ටීවී සහ සියත FM මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න එහි රැඳී සිටිනවා. හරි, ඒ ගැන එහෙම මතක් කරලා තව ලස්සන සින්දුවක් අහන්න හදන්න. මට පේන්නේ මේ සින්දුව දිහා මට යන්න වෙයි වගේ. ඉන්න බලන්න, මම උත්සාහ කරනවා තව සින්දුවක් දෙන්න. හැබැයි වෙලාව කොහොම වෙයිද දන්නේ නැහැ. පිළියන්දල නදී මෙසේජ් එකක් දාලා තිබ්බා. එයාගේ ෆැමිලි එකම සින්දුවකට එකතු කරගන්න කියලා. මට දැන් හදිසියේ නම් ටික කියන්න ඒ මෙසේජ් එක හොයාගන්න විදිහක් නැහැ. ඒ වුණාට ආදරෙන් එකතු කරගන්නවා. නදී, ඔයයි ඔයාගේ ෆැමිලි එකේ ඔක්කොමයි. අහිංසා, ඉමංසා, තරංගණී, දානන්ද, තරංග, චතුරිකා, මල්ලිකා, විමලේ, සුමතිපාල, සුමන. මේ කට්ටිය එකතු කරගන්න කිව්වේ හොරණ ජනනී.

සින්දුවක් දෙන්න පුළුවන්. මොකක්ද උනේ අන්තිම සින්දුව විදිහට? කැමති එකක් තියෙනවා නම් ඩක්කාලව WhatsApp message එකක් දාන්න. 0711 982 2 98 4ට.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0.76 252 30 20.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0.114 700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.

0: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩිය ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. 98.4 ගම්පහ.

0: यह था टॉप स्टोरी।
1: इंदु श्रीलंका देवन टेस्ट कैटुम जय पेरदुमें तोरवावसान। ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පෙරදුමින් තොරව අවසන් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ SSCPT-යේදී. ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා කඩලු 9ක් දැවී ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කර ලකුණු සංඛ්‍යාව 290ක්. සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකාව කඩලු 9ක් දැවී ලකුණු 429ක් ලබා ගත්තා. විශිෂ්ඨ ප්‍රතිහරමයක නිරත වූ සොනාල් දිනුෂ නොදැවී රැස්කර ලකුණු සංඛ්‍යාව 133ක්. ඒ 6 පහර 2ක් සහ 4 පහර 8ක් සමගින් පසින්දු සූර්ය බණ්ඩාර ලකුණු 92ක් රැස් කළා. ආරම්භක පිටිකරු ලහිරු උදාර දැවී ගිය ලකුණු 3ක් ලබා සිටියේදී කමිල් මිෂාර ලකුණු 32යි කමිදු මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළා. නායක ධනංජය ද සිල්වා දැවී ගිය ලකුණු 23ක් ලබා සිටියේදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 6කට දැවී ගියා. කේසර නුවන්ත ලකුණු 46යි ප්‍රභා ජයසූරිය ලකුණු 2ක් ලබා සිටියේදී දැවී ගියා. ලහිරු කුමාර ලකුණු 12යි. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත ටීවී. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත ටොප් ස්ටෝරි.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

සුබ සන්ධ්‍යාවක්. හවස පහේ විනාඩි 10යි වෙලාව. කොහොමද ඉතින් අද දවසත් අපි ඔන්න හම්බුණා. අදත් මකලෝ නෑ පොයනේ. අද යා සිල් ගන්න යනවා කිව්වා. අංක යන්න කියලා. මං හිතන්නේ තාමනම් සිල් පවාරණය කරලත් නැහැ. ගොඩක් වෙලා යයි කොල්ලට. හෙටම පවාරණය කරයි දන්නේ. කම නෑ ඉතින්. තනිකම හොඳයිනේ දෙයියනේ. රයිට් එහෙනම් අද හවස හය අමාරු වෙනකම් මම ඔබත් එක්ක ඉන්නවා. ඊළඟට අපි අද මල්බි පුංචි කාර් නිවස ගැන කතා කරන්න ඕනේ. මාස්ටර් මයින් ඉන්ස්ටිටියුට් එක ගැනත් අපි කතා කරනවා. ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන. තව විස්තර කතා කරමු. මේ පැත්තට එන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔබට මැසේජ් එකක් දාන්න පුළුවන් WhatsApp එකෙන්. 0711 96 92 94 අපේ WhatsApp නම්බර් එක.

0: හවස පහයි විනාඩි 14යි.
1: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
2: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
4: වෙදී මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
5: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: අවන් ස්ටිකෙන් ටික පේ.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: Hi, මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට scholarship පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ success උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492. 0721 132 77.
14: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපති වුවන්.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
15: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
11: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
15: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ.

0: ඉතින් අවුරුදු පාට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13 ධනමෙට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
1: උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිරි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණසිරි
3: ද බැංක සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් කමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
4: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 070133010 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna 011 888 666.
5: Theatre, Tele Depeya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
5: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
7: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
8: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

නෙවාඩුව කම්මන ගමම්මා ගෙදර යන කට්ටිය ඉන්නවා නේද? අපිත් එහෙම තමයි. අපිත් ඉතින් කලබ මිනිස්සු නෙවෙයිනේ. හැටිපාවා. ඉතින් පුළුවන් තරම් නිවාඩුවක් හම්වෙච්ච ගමන් ඉක්මනටම බලන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නගේ මූණ බලාගන්න ඕනේ කියලා හිතලා ඉක්මනටම යනවා. ඒක තමයි ඉතින් එකම බලාපොරොත්තු නිවාඩුවක් හම්වනව නේද? දැන් මේ පාර මේ සතිය කියන්නේ ඉතින් කොළඹ වැඩ කරන කට්ටියට ගංවල ඉඳන් කොළඹ ඇවිල්ලා ඒ වැඩ කරන කට්ටියට සෑහෙන්න මේ ලොකු අවස්ථාවක් නේ ගෙවල් වල යන්න ට්‍රිප් එකක් ගන්න. ඉතින් ලොකු අවස්ථාවක් ඒ යන ගමන් බිමන් පරිස්සමට ගිහිල්ලා ආපහු වැඩට එන්න ගෙදර එන්න ඒ ටික හරියට කරගන්න ඕනේ රයිට්. ඔය යන අතරමඟදී ආ හිතන්නවා වාහනේ යන්නේ ට්‍රිප් එකක් යනවා කියලා හිතන්න. ආ වාහනේ යනකොට ඒ වාහනේ අතරමඟදී කැඩෙනවා. ආ වාහනේ අලුතෙන් නම් ගත්තේ මාසයක් විතර නම් වාහනේ ඩ්‍රයිව් කරලා තියෙන්නේ. දෙයියනේ අපරාධ කියලා හිතනවා නේද? අපි ගමනක් බිමනක් යන්නේදී වාහනයක් අරගෙන හිතේ සනසීමේ ඒ ගමන ගිහින් එන්නනේ. හැබැයි ඉතින් අතරමඟදී ඒක කැඩුනොත් මොකද කරන්නේ? ඒ නිසා වාහනයක් ගන්න යනකොට අපි මාර සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ওই වාහන සම්බන්ධයෙන් දන්නේ නැහැ ඇත්තට. මේක එන්ජිම කොහමද, චැසිය කොහමද, මේක එක්ලස් කරපු එකක්ද, මේක ඇක්සිඩන්ට් වෙච්ච එකද අපි දන්නේ නැහැ. නමුත් ඒකට දන්න විශේෂඥයෝ ඉන්නවා. හැබැයි අපි වාහනයක් ගන්න ගියාට පස්සේ, විශේෂයෙන් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියාට පස්සේ තැන් තැන්වල යන්න ඕනේ. අපිට නැත්තම් බාස් කෙනෙක් එක්කගෙන අර ගෙදරට යනවා, මේ ගෙදරට යනවා, මේ වාහනේ බලනවා, අර වාහනේ බලනවා. එහෙම ලොකු කාලයක් අපිට දෙන්න විදිහක් නැහැ. මොකද අපේ තියෙන වැඩත් එක්ක අපි මාර බිසි වෙලා ඉන්නේ. ඒ නිසා අපිට ඒ ලොකු කාලයක් දෙන්න බෑ ඒකට. ඒ නිසා අපිට හොඳ විසඳුමක් ඕනේ. හොඳම විසඳුම තමයි මාලබේ පුංචිකාර නිවස. ඔයාට වාහනයක් ගන්න ඕනේ හෙත්තුණු ගමම් යන මාලබේ පුංචිකාර නිවසට. එතන රෙජිස්ටර් කරපුවා සහ නොකරපුවා දෙකම තියෙන. ඒ වගේම තමයි මේ දවස්වල ඊවිත් ගෙනල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ලොකු රේන්ජ් එකක් තියෙනවා BAW එකෙන්. ඒක ලොකු රේන්ජ් එකක් ඒගොල්ලෝ අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මාලබේ පුංචිකාර නිවසට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් එතන තියෙන වාහන ප්‍රමාණය. වාහන 400ක් විතර එතන තියෙනවා. ඔයාට හිතාගන්න බෑ මම මේකද තෝරගන්නේ මේකද තෝරගන්නේ කියලා. ඒ තරම් වාහන ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයා වාහනයක් ගන්න හිතිච්ච ගමන් යන්න මාලබේ පුංචිකාර නිවසට. ඒගොල්ල මූලික තත්ත්ව පරීක්ෂාවක් කළා තමයි රෙජිස්ටර් කරපු වාහනයක් මාලබේ පුංචිකාර නිවස ඇතුළට ගන්න. ඒ වගේම තමයි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා රෙජිස්ටර් කරපු වාහනයක් ඉල්ලපු ගමන්ම ඒගොල්ල පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කළා තමයි කස්ටමර්ට වාහනේ විකුණන්නේ. වාහනේ ගානක කරගන්න හිමිකරුවත් එක්ක. එතකොට තක්සේරු සේවා, ලීසින් පහසුකම්, ඉන්ෂුරන්ස් පහසුකම්, ඒ හැම දෙයකුත්ම මාලබේ පුංචි කාර් නිවසේ තියෙනවා. ඉතින් හොඳයි නේද? අපිට වැඩ ලේසි කරලා දීලා තියෙනවා නේද? ඇයි තාමත් රස්තියාදු වෙන්නේ වාහනයක් ගන්න ගියාට පස්සේ? මාලබේ පුංචි කාර් නිවස තමයි හොඳම විසඳුම. අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචි කාර් නිවසේ පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාලබේ තමයි ඇඩ්‍රස් එක. අනිත් එක මතක් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක www.punchikar.com කියන සයිට් එකට ගියාට පස්සේ ඔයාට තව විස්තර මේ මාලබේ පුංචිකාර නිවසේ විස්තර ගැන බලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට මතක් කරන්න ඕනේ අපි පෙරහැර ගැන මතක් කරන්න ඕනේ. පෙරහැර කියන්නේ මෙහෙමයි ති. මහනුවර දළදා මාලිගාවේ මේ තියෙන ඇසළ මහා පෙරහැර බලන්න ලංකාවේ 7 දිබ්බාගෙම මිනිස්සු යනවා. ඒ යන්නේ දැහැමි සිතින්, පිරිසුදු සිතින් යන්නේ. ඒ වගේම තමයි ඔබ ආපහු තමන්ගේ ගම්බිම් කරා එනකොට කවදාවත් ඔබේ කුණු ටික නුවර දාලා එන්න එපා. පෙරහැර ප්‍රදේශයේ දාලා එන්න එපා. ඒක ඔයාගේ වගකීමක්, ඒක ඔයාගේ යුතුයකමක් කියලා හිතේ තියාගෙන අනිවාර්යයෙන්ම ඔබ විසි කරන කුණු ටික පුළුවන් තරම් ඔයාගේ බෑග් එකට ආපහු දාගන්න ට්‍රයි කරන්න. එහෙමත් නැත්නම් ඔයාට ඒ ටික අරන් යන්නම බැරි නම්, අරන් යන්නම බැරි තරම් කුණු නම් තියෙන්නේ, ඔයාට පුළුවන් නිසි තැනට ඒ කසල ටික බැහැර කරන්න. ඒකට මඟ පෙන්වන්න මේ වෙද්දි විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මධ්‍යම පළාත් සභාව මේකත් එක්ක ඉන්නවා. ඊට පස්සේ මහනුවර තියෙන පෞද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාල ටික මේ වැඩෙත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි සියත TV සහ සියත FM අපි මේ වැඩෙත් එක්ක එකතු වෙලා ඔබට මඟ පෙන්වන්න සූදානමින් ඉන්නවා. සහ ඔබ දැනටත් මං හිතන්නේ ආසාවෙන් ඇති යන්න කෙනෙක් වෙන්න ඇති මහනුවර පෙරහැර බලන්න. ඒ නිසා පුළුවන් තරම් කුණු ටික තමන්ගේ ගෙදරට ආපහු අරන් එන්න හිතාගෙන යන්න. මොකද අපි අර හිත පිරිසුදුනේ පෙරහැර බලන්න යන්නේ. හැබැයි ඉතින් නුවර පිරිසුදු කරලා આવොත් ඒ පිරිසුදුකමෙන් වැඩක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. මේ පැත්තට මැසේජ් එකක් එවන්න. මං ඊළඟට මට මැසේජස් ටික මං කියන්නම්.
දැන් වෙලාව හවස 5:32. මැසේජ් දාන ඕනම් මෙන්න මේ නම්බරකට තමයි WhatsApp කරන්න ඕනේ. 0711 982 94.

0: ඇඟපතෝ කොමර දෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
1: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
0: අම්මට ඒකත් ඇහුණා.
1: පුතා ලෙන් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
2: නැගිට ගන්න නම් ලෙන් පස් පංගුව විතරමයි.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
7: අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික
9: පේ. IBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0.7133,000 අමතා අදම අයදුම් කරන්න. බිබ්මා 2026 by NIBM. Where innovation earns recognition. විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් ලක්ෂ 5කට ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.

తిలకవర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස් වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 30කින් සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න prime group 13

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත් කම.

අපේ අම්මල වුණත් හරි ආසයි නේද? අපි දවසක කවද හරි ලොකු තැනකට යනවනේ. ගොඩක් සල්ලි හම්බ කරලා හොඳ මනුස්සෙක් කරලා නිකන් අපේ අම්මලාගේ වුණත් ඩ්‍රීම් එක එහෙමනේ. අම්මලාගේ තාත්තලාගේ දෙමාපියන්ගේ ඩ්‍රීම් එක තමයි තමන්ගේ දරුවෝ හොඳ තැනක ඉන්නව දකින එක. හැබැයි අපිට සමහර වෙලාවට හිතෙනවා නේද, අම්මලාගේ ප්‍රාර්ථනා අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා, අපිට හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න, හොඳ ව්‍යවසායකයෙක් වෙන්න අපිට බැරි වුණා කියලා අපිට හිතෙන අවස්ථා තියෙන්නේ නැති. වෙන ක්ෂේත්‍රයන් වලිනුත් එහෙම හිතෙන්න ඇති. හැබැයි ඔබේ ජීවිතයේ ඔබට තව ඉස්සරහට යන්න, කොහොමද තව සල්ලි ටිකක් හොයාගන්නේ, කොහොමද තව ටිකක් පොහොසත් වෙන්නේ, හොඳ බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද, බිස්නස් එක හරියට කරගෙන යන්නේ කොහොමද, ඒ වගේ දැනුමක් ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක කළොත්. ඉතින් අපි ඔබට මේ දවස් ටිකේම කිව්වා ඉක්මනටම වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න. තව දවස් 3යි තියෙන්නේ. ඉතින් මේ දවස් ටිකෙත් ඔබට අවස්ථාව තියෙනවා කියන එක අපි මතක් කරනවා. මේ කෝස් එකත් එක්ක එකතු වෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ ෆිසිකල් ක්ලාස් නෙමෙයි තියෙන්නේ, ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ. ඉතින් සූම් තාක්ෂණය හරහා තමයි ඔබට ක්ලාස් ටික වෙන්නේ. සෑහෙන පාඩම් ප්‍රමාණයක්, පාඩම් 106කට වඩා වැඩි ප්‍රමාණයක් කරනවා මෙතනදී. විශේෂයෙන් කියන්න ඕනේ මුදල් කළමනාකරණය, ඊට පස්සේ කොටස් වෙළඳපළ ආයෝජන, දේපළ ආයෝජන, රන් ආයෝජන, ව්‍යාපාරිකත්වය, එතකොට ඔන්ලයින් ආදායම් මාර්ග, මේ වගේ අපි නොදන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්න මෙතනින් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔබට හිතුණු ගමන්ම හිතෙන්න ඕනේ. අතර මේ වෙද්දි ඔයාට අයිඩියා එකක් නැත්තම් ඔයාගේ දැන් හිතන්න ඔයාගේ බිස්නස් එකක් ඔයා තියාගෙන යනවා, දැන් මේ වෙද්දිත් කරගෙන යනවා. සමහර විට මේක කොහොමද තව ඉස්සරහට අරන් යන්නේ, මේකේ තව බිස්නස් වැඩි කරගන්න කියලා ඔයාට අයිඩියා එකක් නැතුව ඇති. තවත් සමහර විට තවත් සමහර කෙනෙක් මම බිස්නස් එකක් මට පටන් ගන්න අදහසක් තියෙනවා, හැබැයි මම කොතනින්ද පටන් ගන්න ඕනේ, කොච්චරක් මම ඉන්වෙස්ට් කරන්න ඕනද, මට මේක තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න ගොඩක නිකන් පැටලිලා වයර් ගොඩ වගේ පැටලිලා ඇති. ඔයාට විසඳුම, හොඳම විසඳුම තමයි මම මේ කිව්වේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඔයාට ඕන කරන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් අපිට කෙලින් කතා කරන්න පුළුවන්. මට මේක කරන්න ඕනේ, මට මේකට ලොකු අයිඩියා එකක් තියෙනවා, කොහොමද ඒක කරගන්නේ. ඒ වගේ ලොකු අයිඩියා එකක් ඔයාට ගන්න පුළුවන්. විශේෂයෙන් කොටස් වෙළඳපළ ගැන එහෙම අපි නොදන්න දෙයක්, ඒක පොඩි ඒක දැනගෙන කරන්න ඕනේ. ඔහේ අතපත ගාල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒව ගැනත් ලොකු දැනුමක් අපිට ලබා ගන්න පුළුවන් මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක කරාට පස්සේ. අනිත් තමයි මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න කලින් ඔයාට ඕන නම් මේ කවුද මේ කෝස් එක කරන්නේ, මේක කොච්චර හොඳ එකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් ඔයා මාස්ටර් මයින්ඩ් රොෂාන් කියන YouTube channel එකට ගිහිල්ලා ඒක subscribe කරලා ඒකේ තියෙන videos ටිකක් පොඩ්ඩක් බලාගෙන යන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මම රෙජිස්ටර් වෙන්න ඕනි කියන හැඟීම එනවා පොඩ්ඩක් ඒ YouTube channel එක බැලුවොත්. මම ආයෙත් කියනවා මාස්ටර් මයින්ඩ් රොෂාන්, මාස්ටර් මයින්ඩ් රොෂාන් කියලා YouTube එකේ search කරන්න. ඊට පස්සේ ඔයාලට ගොඩාක් වීඩියෝස් එයි, ඒවත් ටිකක් බලන්න. ඊට පස්සේ මේ කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා ඔයාලට හිතේ. ඉතින් ඇත්තටම මේ ඩොක්ටර් රොෂාන් ප්‍රනාන්දු කියලා කියන්නේ ඉතින් ලංකාවේ බැච් 22කට මේ වෙද්දී උගන්වලා ඒගොල්ලොත් ලොකු ලොකු තැන්වල ඉන්න ලොකු ලොකු බිස්නස් කරන කට්ටිය. මේ 23 වෙන බැච් එකට තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඔබත් මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක කරලා දවසක ලංකාවේ සුපිරි දක්ෂ හැමෝම දන්න හොඳ ව්‍යවසායකයෙක් වෙන පාර හදා ගන්න මෙතෙන්ට රෙජිස්ටර් වෙලා ඒ පිළිබඳ දැනුම ලබා ගන්න කියලා අපි ඔබට කියනවා. ඉතින් රෙජිස්ටර් වෙන්න නම් එක තමයි දැන් මේ මතක් කරන්න හදන්නේ. 077 11 77 465, 077 11 77 465 මේ කියන නම් එකට ඔයා WhatsApp එකට මැසේජ් එකක් දාන්න info කියලා. ඊට අමතරව ඔයාට ඕනනම් කෝල් කළම දැනගන්න ඕන කියලා කෝල් එකකුත් දෙන්න මේ නම් එකට. හැබැයි answer කරේ නැත්නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න, ඒකට ඔයාට reply එනවා. මම ආයි පරක් ඔන්න ටෙලිෆෝන් නම් එක මතක් කරනවා. තව දවස් 3යි තියෙන්නේ. 077 11 77 465.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0776 8333 444 සීත හදවත් දිනු හිතවත් කම
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
2: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
3: ඇසට් ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර් සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි හෙල්මට් කකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරං යන්න. අමතන්න 0111 7400
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0711 7455 11.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබු ඔබ සැමට ස්තුතියි.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
7: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: Music කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
9: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: මහනුවර අවසන් රන්තෝලි පෙරහරට සියල්ල සූදානම්. නේපාලයේ මියගිය ගණන 359ක් දක්වා ඉහළට. අම්බලංගොඩ පොලිසියේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු. පොණියාට පහර දුන් තරුණයා අත්අඩංගුවට. සොනාල්ගේ පිටිහරබෙන් දෙවන ටෙස්ට් ගැටුම ජයපරදුමෙන් තොරව අවසන්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

හවස 6යි විනාඩි 8යි වෙලාව සැහෙන වෙලා ගිහිලානේ. රයිට්, හදාපි ඇත්තටම මකලෝ නැතුව තමයි අද දවසේ ගෙවාගෙන යන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අද පෝයනේ, වැඩි සින්දු අහලා එතකොට අඩු කතා බහක් එක්ක තමයි අපි අද යන්නේ කියලා අපි මුලින්ම කිව්වා. මෙසේජස් වගේක් ඇවිල්ලා තියෙනවා. චතු හයි සන්නි කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. අද තනියෙන්ද කියලා අහලා තිනෝ. අනේ අද තනියෙන්. අද තනියෙන්ම හඳන්නේ නැහැ. මොකද මකලෝ හෙට එනවා. මකලෝ සිල් ගන්න ගිහිල්ලානේ. මටත් එක්ක එයා සිල් ගන්නවා කිව්වා. ඒ හින්දා මට අද වැඩ කරන්න කිව්වා. රයිට්, මේ එතකොට ඊළඟට තව මෙසේජ් එකක් දාලා තිනෝ. දුම්බර අයේෂා පින්බර නිඛිනි බොහෝ දිනයක් වේවා කියලා තමයි මෙසේජ් කළා තියෙන්නේ. ඔයාටත් එසේම වෙන්න ඕනේ. ඊළඟට හයි ලලිත් අපිට මෙසේජ් එකක් දාලා තිනෝ. හයි ලලිත් කොහමද, හොඳින් ඉන්නවද? රයිට්, තව මෙසේජස් තිනෝ මම පස්සේ මතක් කරන. ඊළඟට මාළඹේ පුංචි කාර් නිවස ගැන අපි ඉක්මනට මතක් කරගෙන යමු. අපි කලින් පැයදිත් කිව්වා පුංචි කාර් නිවස කියලා කියන්නේ ඉතින් අපිට වාහනයක් ගන්න යන්න තියෙනවා නම් හොඳම තැන ඇත්තටම නේද. අපි දැන් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න ගියාට පස්සේ හැම තැනටම ගිහිල්ලා රස්තියාදු වෙනවනේ. එක එක තැන්වලට යනවා, අපි ෆේස්බුක් එකේ විකුණන්න හදනවා, අපි වෙන අයත් එක්ක ගිහිල්ලා බලනවා, ගොඩාක් උත්සාහ කරනවා අපි වෙන තැනකින් වාහනයක් ගන්න ගියාම රෙජිස්ටර් කරපු වාහනයක්. එතකොට ඉතින් අපිට එපා වෙන, ජීවිතෙත් එක්ක එපා වෙන. හැබැයි ඔය මාළඹේ පුංචි කාර් නිවසට ගිහිලා වාහනයක් ගත්තොත් ඔයාට ආයි කවදාවත් වරදින්නේ නැහැ. ගරාජ් ගානේ රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. ඔයාගේ සල්ලි ටික ඉතුරුයි. නිදහසේ ඔයාට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ඔයාගේ වාහනේ සෑහෙන කාලයක් පදින්න පුළුවන්. මොකද එතන තියෙන්නේ හොඳ ෂුවර් වාහන. ෂුවර් වාහන එතන තියෙන්නේ. ඒ නිසා මාළඹේ පුංචි කාර් නිවසට යන්න වාහන 400ක් විතර ඉතින් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මේ වාහනේ දර වාහනේද ගන්න කියලා. හිතා ගන්න බැරි තරම් ලොකු වාහන ප්‍රමාණයක් එතන, ලොකු රේන්ජ් එකක් එතන තියෙන. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා වාහනයක් ගන්න හිතුණු ගමන් යන්න මාළඹේ පුංචි කාර් නිවසට. ඒගොල්ලෝ කියනවා ලංකාවේ වයඹ පැත්තෙන්, එතකොට බස්නාහිර පැත්තෙන්, කුරුණෑගල, මෙහි කොළඹ, එතකොට ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් අම්පාර, ත්‍රිකුණාමල, ඒ වගේ ලංකාවේ ගොඩාක් පැතිවලින් මාළඹේ පුංචි කාර් නිවසට වාහන ගන්න කට්ටිය. ඒ නිසාම තමයි ඒ ඇත්තට මේ එහෙම එන්නේ. ඒ වගකීම විශ්වාසය තියෙන නිසානේ. ඒ නිසා ඔබටත් බය නැතුව ගිහිල්ලා වාහනයක් ගන්න පුළුවන් මාළඹේ පුංචි කාර් නිවසින්. අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්: පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකත් මම දැන් මතක් කරන්න: www.punchikara.com. තාම මේ පැත්තේ මැසේජ් එකක් දැම්ම නැත්නම් තාම අවස්ථාව තියෙනවා. අද දවසේ විතරනේ ඉතින් අපිට මෙහෙම කතා කරන්න අවස්ථාව තියෙන නේද? 0711 982 984

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: එන්න සර්, මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
5: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්.බී. රන්නයි තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නයි ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලගේ.
7: දොතරයියේ පෙරලි කරන එන්.එල්.බී. මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැය එන්.එල්.බී. මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
9: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%ට 11% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 10.025% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකා අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
11: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දේ. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: City Board සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් ගවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කගෙල්ස්
11: නම් ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026/NIBM, where innovation earns recognition.
13: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැම

ඔබ තාම මාගෙමයි වසක් කල යවවනේ කිව්වට දැන්නම් ගෑනු ළමයි එහෙම එක පාරටම තමන්ගෙන් යාළුවෙන් නැහුවට පස්සේ හා කියන්නේ නැහැ. දේවල් ගොඩක් බලනවා. මෙයාට හොඳ අනාගතයක් තියෙනවද? මෙයාගේ ප්ලෑන්ස් මොනවද? ඉස්සරහ කොහොමද මෙයා ප්ලෑන් කරගෙන තියෙන්නේ? ඒවා ආයෙත් තිතට බලනවා හොඳේ. එහෙනම් මේ පාර මේ දවස්වල ලේසි නෑ මේ ජෙන්සි එකේ කට්ටිය සහ ඉතින් ඔය අනිත් කට්ටිය වුණත් හරි අමාරු. ඉතින් දැන් ඉතින් කෙල්ලේ සෙට් කරගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි, ගොඩාක් දේවල් බලනවා. ඒ නිසා කොල්ලනේ තමන් ස්ථාවර වෙන්න, තමන්ගේ ව්‍යවසායකත්වය හදා ගන්න, තමන් ව්‍යවසායකෙක් වෙනවා කියන එක ඔළුවේ තියා ගන්න. තමන් මේ වෙද්දි සමහර විට ස්ථිර රැකියාවක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි පුතේ, ඔයාට බිස්නස් එකක් අමතර තිබ්බොත් අන්න ඔයාගේ ලක් එක වැඩ කරනවා. ටික කාලයක් ගියාට පස්සේ ඔයාට නිදාගෙන account එකට සල්ලි වැටෙන ගානට ඔයාගේ බිස්නස් එක ගොඩදා ගන්න පුළුවන්. ඒ නිසා ලොකු ඩ්‍රීම් එකක් හදා ගන්න. මම මේ තැනට යනවා කියලා ඒ ඩ්‍රීම් එකට යන විදිහ ඔයා අපි දන්නේ නැහනේ. අපි ඒ ටු ඉසෙට් හැමදේම දන්නේ නැහැ. ඒ යන විදිහ අපි ඉගෙන ගමු. එන්න කෝස් එකට රෙජිස්ටර් වෙන්න. වෙල්ත් මැනේජ්මන්ට් මූලික කළමනාකරණය ගැන නියමෙට තිතට උගන්වනවා ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු. එයාගෙන් දැනගෙන ඔයාගේ අනාගතේ සක්සස් කරගන්න අනිවාර්යයෙන්ම ඔයාට වරදින්නේ නැහැ. මොකද ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු කියලා කියන්නේ බැජ් 22කට උගන්වපු, මේ 23 වෙනි බැජ් එකට උගන්වන්න හදන එහෙම මිනිස්සෙක්. ඒ නිසා කවදාවත් ඔයාට වරදින්නේ නැහැ. සහ ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු මහත්මයා කියනවා ඒ ටු ඉසෙට් ඕගොල්ලන්ට හැමදේම ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. සහ සූම් තාක්ෂණය හරහා තමයි උගන්වන්නේ. එතකොට ෆිසිකල් නැහැ ඕගොල්ලන්ට, පස්සේ පාඩම් වුණත් බලන්න පුළුවන්කම තියෙනවා. අනිත් කාරණේ තමයි පාඩම් 106කට වඩා වැඩි ප්‍රමාණයක් උගන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ කෝස් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට ඔයාගේ නිදහසේ ඔයාගේ බිස්නස් එකක් සාර්ථකව ඉස්සරහට අරන් යන්න සහ ඔයාට දැන් අදහසක් තියෙනවා නම් මට පටන් ගන්න ඕනේ, පටන් ගන්න විදිහ තමයි මට තේරෙන්නේ නැති කියලා, ඔන්න ඒකටත් මේක හොඳටම හොඳයි. සහ මම මේ කියනවට නෙවෙයි, ડોક્ટર රොෂාන් ප්‍රනාන්දු කියන්නේ කවුද කියන එක ඔයාට හරියටම දැනගන්න පුළුවන් YouTube එකට ගිහින් සර්ච් කරන්න. මාස්ටර් මයින්ඩ් රොෂාන් කියලා එයාගේ වීඩියෝස් සෑහෙන ප්‍රමාණයක්. ඇත්තටම එයා ඒ වීඩියෝස් වලිනුත් උගන්වනවා කියලා දෙනවා. වීඩියෝස් බලන්න එන කෙනෙක්ට ගැම්මක් එනවා. අද ඉඳන් මම පටන් ගන්නවා, අද ඉඳන් මම මොකක් හරි කරනවා, මම බිස්නස් එකක් පටන් ගන්න මෙහෙම කියලා ඒ වීඩියෝස් බලන අයටත් මාර ගැම්මක් එනවා. ඒ නිසා ඒ වීඩියෝ එක බලලම ඔයා මේ වෙල්ත් මැනේජ්මන්ට් මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට රෙජිස්ටර් වෙන්න කියලා අපි ඔබට කියනවා. ඉතින් මේක එසේ මෙසේ වැඩක් නෙමෙයි, ඔයාගේ අනාගතය සම්බන්ධ වැඩක්. ඔයා රස්සාවක් කරා වෙන්න පුළුවන්, ඔයා ස්ථිර රැකියාවක් මේ වෙදි කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අමතර ආදායම ඔයාට පුළුවන් මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා හොයාගන්න. මූල කළමනාකරණය, කොටස් වෙළඳපොළ ආයෝජනය, මේ වගේ ගොඩාක් දේවල් ගැන ඔයාට මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා දැනගන්න පුළුවන්. රයිට්, එහෙනම් ඉතින් අපි යන්න තමයි මේ හදන්නේ.

මට පොඩි දෙයක් අමතක වුණා. මම නම්බෙක කිවෙනානේ කෝස් එකට රෙජිස්ටර් වෙන තව දවස් 3යි තියෙන්නේ. 30 වෙනිදා ඉඳන් කෝස් එක පටන් ගන්නවා. 0.77, 11.77, 465 කියන නම්බෙකට ඔයා ඉන්ෆෝ කියලා WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. ඔයාට තව විස්තර එවයි කොහොමද කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ විස්තර කියලා. සහ ඔයාට පුළුවන් නම් මේ ටයිම් එකේ කෝල් එක ගුල් තරම් බලන්න සමහරට ආස කරයි. නැත්තම් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම WhatsApp එකට ඉන්ෆෝ කියලා මැසේජ් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් විස්තර එනවා. එහෙනම් ඉතින් ජය වෙන්න ඕනේ. හොඳේ ජය වෙන්න ඕනේ. හොඳ තැනකට යන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රයිට්. එහෙනම් මමත් කියින් එන්න. හෙට එනවා. හෙට අනිවාර්යයෙන්ම අපේ මකලෝ කොල්ලොත් එක්ක මම එනවා. එහෙනම් ඉතින් හෙට හවස පහට ලාඩම් අරගෙන ලාඩම් ගහන්න ලෑස්ති වෙලා එන්න. මම ගියාම සන්නේ.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. මහනුවර අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්. නේපාලයේ මියගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළට. අම්බලංගොඩ පොලිසිය තවත් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථානමාරු. සත්වයෙකුට අමානුෂිකව පහර දුන් තරුණයා අත්අඩංගුවට. සොනාල්ගේ පිතිහරමින් දෙවන ටෙස්ට් ගැටුම ජයපැරදුමෙන් තොරව අවසන්. දේශීය සියත. Local news on theater. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: ඒකේ ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි. නිකිණි පොහෝ දිනය සැලකෙන්නේ අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහනුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ දිනය ලෙසයි. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ නිකිණි පුන් පොහෝ දිනේදී පසුවස් එළඹීම සිදු කරනවා. ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය ඉදිකිරීම ආදී වැදගත් සිදුවීම් රැසක්ද නිකිණි පොහෝ දිනේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. අද ලෝකවාසී බෞද්ධයන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් ආගමානුකූල පිළිවෙත් අනුගමනය කරනු ලබනවා. මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර වීදි සංචාරය ආරම්භ වන්නේ සවස 6:43 යෙදෙන සුබ මොහොතින්. ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන පෙරහර ශ්‍රී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ පැමිණ ඩියසේනානායක වීදිය ගමන් කර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවිදීමට නියමිතයි. ඒ වෙනුවෙන් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත්තේ පොලිසිය විසින්. විශාල පිරිසක් පෙරහර නැරඹීම සඳහා එක්ව සිටින බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ.
2: සුවිශාල ජනතාවක් පෙරහැර නැරඹීමට ආශිර්වාද ලබා ගැනීමට පැමිණ සිටිනවා. විශේෂයෙන් පරිසරය ආරක්ෂා කරගන්න, පරිසරය රැකගන්න ඔබ දැක්වූ දායකත්වයට අපගේ සුභාශංසනයේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම අද දින රාත්‍රී පෙරහැර පවත්වා අවසානයේ පෙරහැර කරඬුව නැවත පෙරහැරෙන් අස්කිරි ගෙඩිගේ විහාරයට වැඩම්මා තැන්පත් කොට මුර තබා සිව්මහා දේවාල දිය කැපීම තොට දක්වා ගමන් කර හෙට උදෑසන අලුයම යෙදෙන සුබ මොහොතෙන් සිව්මහා දේවාලයන්හි දිය කැපීමේ මංගල්‍ය දිය කැපීමේ කටයුත්ත සිදු වෙනවා. ඉන් අනතුරුව එම පෙරහැර ගණදෙවි කෝවිල දක්වා පැමිණෙන අතර නැවත ගෙඩිගේ විහාරයේ තැන්පත් කොට තබන පෙරහැර කරඬුව පෙරහැරින් වඩම්මා සිව්මහා දේවාල පෙරහැර කැටුව මාලිගා චතුරස්‍රය වටා ගමන් කොට ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් ගෙවදීමෙන් මෙවර ඇසර මංගල්‍ය නිමා වෙනවා.
1: නේපාලයේ සිදු වූ ආපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 900 දිනක අතුරුදන්ව සිටින බවයි නේපාල බලධාරීන් සඳහන් කළේ. ඉන් 517 දෙනෙකු විදෙස් පුරවැසියන්. නේපාල හමුදා සමාජිකයන් 44 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 28 දෙනෙකුද අතුරුදන් පිරිස අතරට අයත්. පුද්ගලයන් 351 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගත්තා. නේපාලයට ඇති වූ හදිසි ගංවතුරට හේතුව ග්ලැසියරයක් කඩා වැටීම බවට විශේෂඥයන් සඳහන් කළා. නේපාලයට බලපෑ ගංවතුරෙන් චීන ජාතිකයන් 100ක් අතුරුදන්ව සිටින බව එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කළා. මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබා දෙන බවයි චීනය පැවසුවේ. අවශ්‍යතාව අනුව හදිසි ආධාර ලබා දීමටද චීනය තීරණය කළා. හදිසි ජලකැලීමෙන් දැඩි ලෙස හානියට පත් ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත්තේ නේපාල අග්‍රමාත්‍යවරයා විසින්. පීඩාවට පත් වූවන්ට සහන සැලසීම පිළිබඳ ඔහු නිලධාරීන් සමග සාකච්ඡා සිදු කළා. නේපාලයේ සහ ටිබෙටයේ සිටින ඉන්දිය ජාතිකයන් 288 දෙනෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇති බවයි ඉන්දියාව සඳහන් කළේ. ටිබෙටයේ විපතට පත්ව සිටින ඉන්දිය ජාතිකයන් 200 මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි. නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මණ්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙනුම් දී සිටිනවා. තානාපති කාර්යාලයේ නිවේදනය කළේ අවදානම් සහිත දිස්ත්‍රික්කවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි. යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයක් හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසද දෙනුම් දී සිටිනවා. නේපාලයට බලපෑ ගංවතුර හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවී නොමැති බවයි එම කාර්යාලය පැවසුවේ. නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 83 දෙනෙක්. ඉන් 23 දෙනෙකු ශිෂ්‍යයන් බවයි එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ. රැකියාවල නිරතවන්නන් 28 දෙනෙකු සහ නේපාල ජාතිකයන් සමග විවාහ වූ 5 දෙනෙකු ඊට අයත්. තවත් 27 දෙනෙකුද නේපාලය තුල සිටින බව තානාපති කාර්යාලය සඳහන් කළා. නායාම් හේතුවෙන් මෙවැනි අනතුරු මෙරට තුළද සිදුවිය හැකි බවයි භූගර්භ විද්‍යා පිළිබඳ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කළේ.
3: දේපාල කඳුකරේ හිමවලින් ලසුන කඳුකරේ සිදුවන විශාල භූමිකම්පාවක් එක්ක අවලාංචයක් එහෙම නැත්නම් අයිස් කඳු නායෑමක් නිසා විශාල ජල ගැල්මක් සිද්ධ වෙලා තියෙනවා ත්‍රිශූලි ගංගාවේ. ඇත්තෙම මේ හා සමාන දේවල් අනිත් රටවල සිද්ධ වෙනවා. ලංකාවේ විත්‍රාසුළු කුණාටුවත් එක්ක සිදුවන නායෑම් එකවලින් එක නායෑමක් මම මුලින් දැක්කා සරසරිගම වෙච්ච සිදුවීම. ඒක ඇත්තෙම සිදුවුනේ මෙවැනි වූ නායෑමක් නිසා ප්‍රදේශයේ තියෙන ඇල මාර්ගයක් අවහිර වීමෙන් ඒ ඇල මාර්ගය මිනිස්සු ජීවත් වෙන ගම්මානයක් පුඩින් ගලාගෙන ගිය නිසා. ඒක මෙවැනි අනතුරු ලංකාවේ බොහෝ ප්‍රදේශවල බලාපොරොත්තු නොවන අවස්ථාවල සිද්ධ වෙන්න.
1: ඉන්ධන සඳහා අයකරන බදු පහත දැමීමට ආණ්ඩුව පියවර නොගත් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක් වෙමින්.
4: මැද පෙරදිග යුද්ධය තුළ වෙනත් රටවල් ඉන්ධනව මත පැනවපු බදු ටික අඩු කරනකොට එක රුපියලක්වත් අඩු නොකරපු රට අපේ රට. එක රුපියලක් අඩු කරේ නැහැ. එහෙම් පිටින්ම සම්පූර්ණ බදුබර පාරිභෝගික ජනතාවන ඔබගේ කරපිට පැටවු. මේක තමයි සත්‍යය. බොරුව ඇඳවිල්ල රැවටිල්ල මංමුලා කිරීම ඒ තුළ අද අපේ රටේ අතිමහත් බහුතරයක් අනාථ වෙලා තිබෙන අසරණ වෙලා තිබෙන නිසා මතක තබා ගන්න. දෙවතාවක්ම පිටපිට රැවටුණු ඔබත් මේ රටේ ජනතාව අවබෝධ කරගන්නට ඕන එකම විකල්පය එකම පිරිසිදු සත්‍යවාදී යථාර්ථවාදී විකල්පය සමගි ජන බලවේගේ අපේ කණ්ඩායම අපේ පක්ෂයේ කියන එක මම මෙයා සල් කියලා.
1: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් පවතින බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් පැවසුවේ.
5: ආණ්ඩු පොකට් එකට ගන්න යන්නේ හරිද? මේකේ තියෙන ජනප්‍රිය දේ පෙන්නලා ඒක යටින් යනවා වෙන අරමුණක් තියෙනවා. ඒක තමයි මෙතන තියෙන සියලු දෙනාම මේ සැකේ මතු කරන්න මේක ලයිලයි කරන්න යන හින්දා. බස් එකක් ආවම බස් එකට නගින්න ඔක්කොමලා පොර කරනවා ඉක්මනට යන්න ඕනේ. ඒ ඉක්මනට නගින ගමින් තමයි පොකට් එකටත් ගහන්නේ. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ මේ මේ වෙන්න යන්නේ. ඒ හින්දා මේකේ යම් යටි අදහසක් තියෙනවයි කියන එක විශේෂයෙන්ම ආණ්ඩුවට සහයෝගය දීපු පාර්ශවයක්. ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටපු පාර්ශවයක්. ඒ ආණ්ඩුවට විතරක් අද මේක සීමා වෙලා තියෙනවා. අනිත් සියලුම දෙනා විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩ කරපු තාම පළල් අදහස් තියෙන උදවිය පවා කියනවා මේක හදිසිය කරන්න එපා. මේක විද්මත් සාකච්ඡාවක් ඇති කරලා විනිවිදභාවයකින් සමාජය තුළ සංවාදයක් ඇති කරලා ඒ අදාළ පාර්ශවයත් එක්ක එකතු කරලා මේ ගමන යමු කියන එක තමයි සියලු දෙනාගේම අදහස.
1: අරගලය අවසන්ව නොමැති බවයි අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කළේ.
6: තාම මන්ත්‍රී වහම්බෙන්න යන්න ඕන. තාම ඇමති වහම්බෙන්න යන්න ඕන. හරි ගීරවස්ත්‍ය අද වෙන්න ඕන කියලා කියන්නේ තාම රට හරි හමන් තැනකට ගොඩ නැගලා නැහැ. අපිට හදන්නදී හදන්න තේරුම් ගන්න ඕන. නැතු තේරුම් ගන්න නැතු හදන්න බැහැ. ඒ නිසා අපි තේරුම් අර හදමු. හදලා මන්ත්‍රී වහම්බෙන්න ජනතාව එන එක කොහොම හරි ඉවර කරන්න ඕන. ඇත්තට දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තිබෙනවා. ආම රජයේ සංස්කෘතිය සම්පූර්ණ වෙනස් වෙලා නැහැ. ඒකට අපිට තියෙන අරගලය. අරගලය ඉවර නැහැ.
1: අම්බලංකොට පොලිසිය විසින් අත්අඩංගුවටගත් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ලවන චෝදනාව පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබෙනවා. ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුයි. ගාල්ල දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ස්ථාන මාරු ලබා දුන්නා. සැකකරු අත්අඩංගුවටගත් නිලධාරීන් කණ්ඩායම බහරව සිටි උප පොලිස් පරීක්ෂකවරයාද ස්ථාන මාරු කළේ පසුගිය 25 වනදායි. අම්බලංකොට පොලිසිය විසින් පසුගිය 24 වනදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ බීමත්ව අශෝභන ලෙස හැසිරීමේ චෝදනාව මතයි. පොලිසිය ඔහුට පහර දී ඇති බවටයි අදාළ පුද්ගලයාගේ පුත්‍රයා චෝදනා කළේ. ඊට අදාළ වීඩියෝ පටයක්ද ඔහු සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අධිකාරීවරයෙකු යටතේ ආරම්භ කළ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර නුවරඑළිය ගෙගරිවැව ප්‍රදේශයේදී පෝණියෙකුට අමානුෂික ලෙස පහර දීමේ චෝදනා මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊට අදාළව සමාජ මාධ්‍ය තුළ පළ වූ වීඩියෝව සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය සිදු කළ පරීක්ෂණයේදී සැකකරු 26 හැවිරිදී පුද්ගලෙක් 1907 අංක 13 දරන සතුන්ට ක්‍රූර ලෙස සැලකීම වැළැක්වීමේ ආක්ෂාපනත හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 411 සහ 412 යන වගන්ති අනුව සැකකරු අත්අඩංගුවට ගත්තා. ඔහු හෙට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන බඩෝවිට අසංග නෙමෙත්තාගේ මුදල් පරිපාලනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වලාන දූෂණ වර්ධන ප්‍රහාරක එකකය විසින්. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 300ක් සොයාගත්තා. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 75,000ක මුදලක්ද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරෝ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. ඊයේ දිනය තුළ පොලිසිය සිදු කළ මෙහෙයුම්වලදී මද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 792. ඒ වැටලීම් 786කදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් දෙදෙනෙකු සම්බන්ධයෙන් රැදුම් නියෝග ලබා ගත්තා. සැකකරුවන් 7 පුනරුත්ථාපනය සඳහා යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ. උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ අවන්හලකට රුපියල් 950,000ක දඩමුදලක් නියම කර තිබෙනවා. ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින්. යාපනයේ පිහිටි අවන්හලක ලීටරයක ජල බෝතලයක් අලෙවි කළ තිබුණේ රුපියල් 200ක මුදලකටයි. එහි උපරිම සිල්ලර මිල රුපියල් 120ක්. නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් පිළිබඳ දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී සිටිනවා.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පෙරදුමින් තොරව අවසන් වුණා. තරගය පැවැත්ුණේ කොළඹ SSC පිටියේදී. ඉන්දියාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවි ලකුණු 503ක් ලබා සිටියේදී ඉනිම අත්හිටවනු ලැබුවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 290ක්. සිය දෙවන ඉනිම ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවි ලකුණු 429ක් ලබා ගත්තා. විශිෂ්ට ප්‍රතිහරබයක නිරත වූ සොනාල් දිනුෂ නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 133ක්. ඒ 6-2 සහ 4-8 සමගි. පසුන්දු සූර්ය බණ්ඩාර ලකුණු 92ක් රැස් කළා. ආරම්භක පිතිකරු ලහිරු දාර දෙවිගේ ලකුණු 3ක් ලබා සිටියදී කමිල් මිෂාර ලකුණු 32යි කමිදු මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කළා. නායක ධනංජයද සිල්වා දෙවිගේ ලකුණු 23ක් ලබා සිටියදී නිරෝෂන් දික්වැල්ල ලකුණු 6කට දෙවි ගියා. කේශර නුවන්ත ලකුණු 46යි ප්‍රභහ ජයසූරිය ලකුණු 2ක් ලබා සිටියදී දෙවි ගියා. ලහිරු කුමාර ලකුණු 12යි. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ සොනාල් දිනුෂ විසින්. ඔහු මෙම ටෙස්ට් තරගාවලියේ ඉනිම 4 තුල රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාව 420ක්. ඊට ශතක 3ක් ඇතුළත්. තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ශතක 3ක් ලබාගත් තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස සොනාල් දිනුෂ වාර්තා අතරට එක් වුණා. තරගාවලියේ නිල විකාශක ලෙස කටයුතු කළේ සියත TV. යලි සිරස්තල. මහනුවර අවසන් රන්දෝලි පෙරහරට සියල්ල සූදානම්. නේපාලයේ මියගිය ගණන 359ක් දක්වා ඉහළට. අම්බලංගොඩ පොලිසියේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු. සත්වේකුට අමානුෂිකව පහර දුන් තරුණයා අත්අඩංගුවට. සොනාල්ගේ පිතිහරමෙන් දෙවන ටෙස්ට් ගැටුම ජය පෙරදුමෙන් තොරව අවසන්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: මහා කාලේ බොලිවුඩ් වල හැදෙන මැසිව් ප්‍රොඩක්ෂන් එකේ පළවෙනි ටීසර් එක පහුගිය දා රිලීස් වුණා.
2: ප්‍රසන්ත් වර්මා හනුමාන් ෆිල්ම් එකත් එක්ක පටන් ගත්ත එයාගේ ප්‍රොඩක්ෂන් කම්පැනි එකෙන් තමයි මේ ෆිල්ම් එක ප්‍රොඩියුස් කරන්නේ.
1: මේ ටීසර් එකේ වැඩිපුරම කතාබහට ලක්ුණේ අක්ෂය කන්නගේ වෙනස්ම ඇපියරන්ස් එක. අක්ෂය ෆිල්ම් එකේ ප්ලේ කරන්නේ අසුර ගුරු ශුක්‍රාචාර්යගේ කැරක්ටර් එක.
2: ෆිල්ම් එකේ ශුක්‍රාචාර්ය කියන්නේ අසුරයෝ වෙනුවෙන් යුද්ධයක් පටන් ගත්ත කැරක්ටර් එකක්.
1: ධර්ම අධර්ම අතර දැවැන්ත සටන් වගේම අපි අහලා තියෙන දේව අසුර කතා වෙනම ඇන්ගල් එකකින් මේ මහකාලි ෆිල්ම් එකෙන් අපිට බලා ගන්න පුළුවන්.
2: අක්ෂය කන්නා එක්ක භූමි ෂෙට්ටි, ත්‍රියා රෙඩ්ඩි වගේත් මේ නෙක්ස්ට් ලෙවල් ෆිල්ම් ප්‍රොඩක්ෂන් එකේ මේන් කැරක්ටර්ස් කරනවා.
0: Talk of the Town.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
2: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න තුන් කොමඩි නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
3: සියත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සියතහන්න.
4: මොකෝ මේ තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
5: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
10: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

රාත්‍රී හතයි විනාඩි හතයි හතයි හතයි නේද? මම කියන විදිහට, විශ්ම කියන විදිහට අපි කැමති දේවල්, අපි හොඳ දේවල්, අපි ප්‍රාර්ථනා කරන දේවල් මේ විශ්වයට කියද්දී විශ්වය අපිට අහුම්කන් දෙද්දී විශ්වය අපිට සයින්ස් දෙනවා. ඒවලින් එක් කොටසක් තමයි, වලින් කොටසක් තමයි අර හතයි හත, ලෙවන් ලෙවන් ඔය වගේ තියෙන ඒන්ජල් නම්බස්. ඉතින් අද නිකිනි පොහෝ දින, පන්සල් ගියාද? සමහරකට මේ වෙලාවේ ඔයා ආදරය කරන, ඔයා බලාපොරොත්තු වෙන විශස් හැම එකක්ම ඔක්කොම ඕකේ වෙන ඒ විශ්වාසය තියෙන පන්සලකට වුණත් යන ගමන් වෙන්න පුළුවන්. අද මමත් ගියා පන්සල්. ඇත්තම කිව්වොත් මම රෝමානු කතෝලිකයෙක්. හැබැයි මං පුදුම ආසයි පන්සල් යන්න. ඉතින් මං අපේ මාෂිත් එක්ක හවස පන්සලුත් ගියා, මල් පූජා කරා. ඉතින් අපේ ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් ලොකු සැනසීමක් ලබන්න පුළුවන්. ඉවසන්න, සමහර දේවල් ජීවිතේට ලැබෙන්නේ ටිකක් පරක්කු වෙලා. ඔයාට දුක හිතෙන්න පුළුවන්, ඔයා බොරි වෙන්න පුළුවන්. හැබැයි දේවල් පරක්කු වෙලා ලැබෙද්දී පමා වෙලා පිපෙන මලුත් හරි ලස්සනයි, හරි සුවඳයි. එන්න රා 9 වෙනකන් විශ්මිත් එක්ක කතා කරමු.

0: දැම් වෙලාව රාත්‍රී 7:13.
1: හද ගැස්මට සියත.
2: ඇලුමිනියම්නේ
3: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
7: ජීවිතේ
8: විනාශ කරන හීනට

0: පරිසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ?
1: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණ සිටි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ණ සිටි
6: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: නුන දසුදු කොටගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
3: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්.
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: එයි, හතද ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සියත TV තුලින්.

රාත්‍රි 7යි විනාඩි 25යි හැමෝගෙම හිත නිවෙන ලස්සන වෙන හිත පහන් වෙන පින්බර නිකිනි පුරපසලස්වක බොහෝ දිනක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. යන හදනේ WhatsApp එක පැත්තට කවුද අද නිවාඩු දවසේ අපි වහන් ඉන්නේ කියලා බලන්න. පළවෙනි මැසේජ් එක අපේ ලක්මාල් සුනෙත්ගෙන්. එයා ඉන්නේ මේ වෙලාවේ පෝලන්ඩ් වල ක්‍රොටෝසාන් වල ඉන්නේ. හැබැයි ඉතින් ලක්මාල්ට නම් පන්සල් යන්න විදිහක් නැලු. කමක් නැහැ. අපි ආඩත් එක්ක ප්‍රාර්ථනාවක් කරන්නම් හරිද? මේ සින්දුර ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. ඒත් එක්කම ජගත් ඔයා රික්වෙස්ට් කරලා තියෙන සින්දු දෙකම මේ වෙලාවේ අද දවසේ දෙන්න අමාරු වෙයි. එකක් උදේ ප්ලේ වුණා. අනිත් එක මං හිතන විදිහට ඊයේ ප්ලේ කළා. එක ළඟ එකම සින්දු හැදි චුට්ටක් ලස්සන මදීනේ. ඒ හින්දා මේ සින්දුව ඔයාටත් දෙන්නම් හරිද? මේ අහන්නකෝ. හිත කියන දේ හරි පුදුමයි. හිතේ තියෙන දේවල් ඊටත් වඩා පුදුමයි. හැබැයි ඒකෙන් තෝරගන්න වෙද්දී මොලේ කියන දේ තහන්න වෙනවා කියලා මම මටත් කියා ගන්නවා. ඔයත් එහෙම කියා ගන්න වෙලාවල් තියෙනවද? හැබැයි ඔයා වෙන්න, යුනික් වෙන්න, ආදරණීය වෙන්න, කරුණාවන්ත වෙන්න, හැමදේම ලස්සනට වෙනස් වෙයි.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රංගස් වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් දෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට.
17: real mat experience එකකට නල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
19: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
20: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
21: Run Pawmakata ඉහළ අප්‍රිකාරමත් අමතක 0115880400. එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
26: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්?
28: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
27: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
28: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
29: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
30: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.
31: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
32: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
33: Avance Ken Ona Deyak Adagivanna Ganna.
34: Avance Ticket Ticket Pay.
35: Vishwasi Arakshawa Saha Ihalama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
36: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් ගෙම්බෙක්ගෙන් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම්. Double Decker, Double Delight, Double Salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් Double Promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවේ නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
0: සින්දු සියත අනුග්‍රහය
1: දැනෙන්න අඳින්න රිසිසේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
2: ස්වර්ණ මහල් මේක මෝෂාකාව මගින් අගස්තු මස 28-29 තිය යන දිනයන්නේදී ඔබේ පැරණි හා පළතු රන්නාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
3: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
2: ඉස්කෝලේ හයවසර ඉගෙන ගන්න තුන්කම ඩී නැත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ හයවසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9.9 වසරයි 0714 151 151 අපිට වට්ස්ඇප් කරන්න.
0: යත පොකට් මනි
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 50යි WhatsApp එකේ messages ටිකක් තියෙනවා. ඒ කට්ටියවත් ඉක්මනටම මේ පැයදිව මේ සින්දුවට එකතු කරගන්න ඕනේ. නැත්තම් කට්ටිය තරහ වෙන්නත් ඉඩ තියෙනවා. නෑ නෑ නෑ, විහිළුවක් කළේ. මන් දන්නවා ඒ කට්ටිය කවමදාකවත් සිය තහන් ඉන්න ඔයා කවදාවත් තරහ වෙන්නේ නෑ කියලා. KTH මන් දන්නවා ඔයා 7 ඉඳන් නෙවෙයි 7:11 ඉඳන් මාව අහන් ඉන්නේ කියලා. නෑ නෑ, අද නම් හරියටම 7 ගන්න තමයි මැසේජ් එකක් ඇවිල්ලා තිබ්බේ. එතකොට වෙනද වගේම පිළියන්දලි අපේ සමීරගේ මුළු පවුලම සියතහගෙන ඉන්නේ නිවාඩු දවසේ. බබාල කට්ටියත් එක්ක හවස සෙල්ලම් කරාලු, පන්සල් ගියාලු, විස්තර ගොඩයි ඉතින්. හොඳයි හොඳයි, ලස්සන ෆොටෝ එකකුත් එවලා තියෙනවා. පුංචි පවුල රත්තරන් නේද? ඕකේ, KTH මැසේජ් එකේ 7:08. ඉතින් මේ පය ඇතුළතම ඔන්න මං වාව මතක් කරා. ඒත් එක්කම මං යන්න හදන්නේ මාතර පැත්තට. මං ආස පැත්තක්. ඒ පැත්තට එන්න ඕනේ වෙලාවක. අපේ නිසංසලා මැසේජ් එකක් දාලා තියෙනවා විශ්මියක්කේ, මට ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා. ඔයාගේ මැසේජ් එක තියාගත්තේ මං මේ වෙලාව එනකම්මයි. මං දන්නවා නිසංසලා ඔයා මේ සින්දුවට ආසයි කියලානේ. ඕනන් ටක්කාල රියැක්ට් හරි රිප්ලයි එකක් හරි දෙන්න බලන්න. ඒත් එක්කම වැලිසර අපේ ශිරෝමි, ධනංජය, අනුෂ්ක, කවි, සේනක ඔය කට්ටියවත් ගොඩක් ආදරින් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: හයි, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
1: කසුන්, කියනවා මේ කවුද කියලා?
0: කලබල වෙන්න පසුදුනි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
1: කසුන්, එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. මම රැවටිලා මගේ ජීවිතේ වෙනස්
0: කරනවා. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතකොට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දුව අහන්න.
2: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව.
3: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණයේ කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076 56 133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 076 55 11.
5: සෙනසුරාද උදේ 8ට.
6: ගෙදරින් සල්ලිල්ලනවද? ආයේ මෙහෙම සල්ලිල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියතෝ පොකට් මනි. ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
7: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
7: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් 107FM එකට එන්න. 107FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
7: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

රාත්‍රී 8යි විනාඩි 8යි. අපි දන්නේ නැහැ අපිට ලැබෙන දේවල්, ලැබෙන්න තියෙන දේවල්. හැබැයි අපි දන්නවා අපි ප්‍රාර්ථනා කරන දේවල්, අපි ආස දේවල්, අපි කරන්න කියන්න කැමති දේවල්, අපේ හීන, අපේ ගෝල්ස්, මේ හැමදේම අපි හොඳට දන්නවා. ඉතින් එවෙනුවෙන් මහන්සි වෙන්න. කාලේ හැමදේම හොඳ විදිහට කරයි. ඔයයි ඒ දේවල් වැඩිපුර හිතන්න ගියොත් තමයි එක තැනකදී ඔයා හිර වෙන්න පුළුවන්. ගොඩක් හිතන්න එපා. වෙලාවකට මටත් ගොඩක් වෙලාවට කියන දේ තමයි විශ්මි ඔයා වැටිය හිතන්න එපා. හැමදේම හරියයි. හැමදේම ලස්සන වෙයි. ඔයාගේ පැත්තෙන් කරන්න ඕන පාට් එක ඔයා හරියට කරන්න. අලුත් පැයක්, අන්තිම පැය. යාළුවෝ කට්ටියකුත් ඉන්න එකතු කරගන්න. කමර්ෂල් බෙල්ට් එකෙන් පස්සේ සින්දුවක් අහලා එකතු

0: ඇතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘදයේ වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක්කට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි, අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මේ පාර ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
0: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
2: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. අයිලන්ඩ් කියන්නේ සංචාරක ගමනාන්තයක්.

0: ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩිම කොටසක් පිහිටලා තියෙන්නේ කුමන රටේද? 1. බ්‍රසීලය 2. පේරු.
2: අම්බලාගෙන් අහන ප්‍රශ්න වලට අදෝතර දුන්නේ අනුරාධපුරෙන් උත්පලා විතානගේ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: පොකට් මනි
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලක ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
1: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

රාත්‍රී 8යි විනාඩි 25යි WhatsApp එක පැත්තට යන්නයි හදන්නේ. ජනනි ඉන්න හොරන දෙනිවැල් පිටියේ ඉඳන් අපි වහගෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා යාළුවෝ ගොඩක් සහෝදර සහෝදරිය ගොඩක් නම් මෙවලා තියෙනවා. ඉමන්සා ඉන්නවා, තරංගනී, දානන්ද, තරංග, චතුරිකා, මල්ලිකා, විමලේ, සුමතිපාල, සුමන මේ කට්ටියවම එකතු කරගන්නවා ජනනි මේ සින්දුවට. ඒ වගේම තමයි කඳානෙන් යාළුවෝ ටිකක් අපි වහගෙන ඉන්න සචිනි තමයි මැසේජ් එක එවන්නේ. අම්මවයි තාත්තවත් ආදරෙන් එකතු කරගන්නලු. ඔයත් මැසේජ් එකක් දාලා තියන්න. 0711 98294 අපේ WhatsApp නම්බරකට.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: අදම සීඑ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න. සීඑ ශ්‍රී ලංකා 0.7455
2: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
1: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න මෙන්න මේ වගේ පොකට්.

0: මනිදිනන්න දැම්ම නම්මයි කමයි වසරයි බිඳුවයි හත්සේ දාහතරයි එකසේ පනස් එකයි එකසේ පනස් එකට අපිට වට්සැප් කරන්න.
1: යත පොකට් මනි
0: හෙටත් උදේ පහයි කාලට සේතහන්න.

රාත්‍රී 8යි විනාඩි 47යි. ඔන්න ඉතින් අදට විශ්මිත යන්න වෙලාව ඇවිත් තමයි තියෙන්නේ. යන්න කලින් මේ ලස්සන හින්දි song එකට අපේ ගීතා, එයාගේ අක්කා නංගිලා දෙන්න, husband පුතාලා දෙන්න, දුව මේ කට්ටියවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ගීතා. Thank you සියතහන් ඉඳලා message එකක් දැම්මට. Jagat thank you so much. එහෙනම් hina වෙලා සතුටින් ඉන්න ඕනේ. හැමදේම වෙනස් වෙනවා. ලෝකෙ වෙනස් වෙනවා, අපි හිතන දේවල් වෙනස් වෙනවා, මිනිස්සු වෙනස් වෙනවා. තප්පරෙන් තප්පරේ හැමදේම වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ හැඟීම් වෙනස් වෙනවා. ඒ හැමදේම හිතනවටත් වඩා වේගෙන් තමයි වෙනස් වෙන්නේ. නැත්නම් මිනිස්සු ඒවා තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒවට අපි කියන්නේ සාධාරණීකරණය කරනවා කියලා. ඔයා ආදරය කරා, ඔයා විශ්වාස කරා, ඔයා කැපකිරීම කළා, ඔයා යා වටේට ඔයාගේ මුළු ලෝකෙම හැදුවා, ඔයා ආදරය කළා, දේවල් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණා, හීන දැක්කා, තාමත් ප්‍රාර්ථනා කරනවා නේ? අපිව අත්හැරපු මිනිස්සුන්ව ඇයි අපි තව තවත් අල්ලගෙන ඉන්නේ? අපිට කවුරුරි වැරැද්දක් කරා නම් අනේ මුළු හිතින්ම සමාව දීලා වෛර කරන්නේ නැතුව අත්හැරලම දාන්න. කාලේ ඊතුරු ටික බලාගනි. මොකද අපිට ඇස් දෙකක් තිබ්බට මේ ලෝකෙ ඇස් ගොඩාක් තියෙනවා. ඊට වඩා මේ විශ්වයේ ඇහැ ගොඩාක් පවර්ෆුල්. මං හැමදාමත් කියනවා වගේ. ඉතින් මිනිස්සු සදාකාලිකවම ඉඳී කියන මානසිකත්වයෙන් මෙදිලා ඔයා ඔයාගේ ලස්සන ජීවිතයට පුරුදු වෙන්න. එතනින් එහාට හැමදේම ලේසි වෙයි, පහසු වෙයි, ලස්සන වෙයි. ගිහින් එන්නම්.

0: සියද පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: හයි මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
2: කසුන් කියනෝ මේ කවුද කියලා?
1: කලබල වෙන්න පසඳුරි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
2: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටු මගේ ජීවිතේ වෙනස්.
1: සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන් නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
3: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
0: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771 133 1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
4: සන්නිවා මේ වා දත්ම දිනවද? ඒ හිනාවෙන් මට තේරුනේ ඕක අන්නත් දෙයක් දන්නේ මං දත් මදින්නේ.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676 56 78 74.
7: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් මාර්ග, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance. අදම එන්න, අදම ආරම්භ යන්න. අමතන්න 0111 4700.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුත සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
6: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
10: මට එහෙම ඕන නෑ යකි, මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙනගන්න නෑනි.
6: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත TV තුලින්.

0: Luna da Sudu Kotigen e Disney.
1: Denin Anna. Sadie da wasala hawas dekata.
2: Theater hot and spicy with Sudu Kotchi.
1: Godak kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, number 221, Dharmapala Mavata, Kolamba 7.
4: Amme, man thamai me sare wediyenma lakunu ganne.
5: Nae nae, man thamai wediyenma ganne.
6: Hari hari, api balamu kohenam siyata pocket money prashna walata kawuda hariyatama uttara denne kiyala.
7: Hariyata uttara dunnot rupiyal 5000 kut hammana.
8: 5 wasare indan 11 wasara wenakan igena ganna duwe putte oyalatai me awasthawa
9: danma darawage 9 kamai wasarai 0714 151 151 ta whatsapp karanna satya dawas 5 ema ude 5 kalata siyata fm mahanna
10: siyata pocket money anugrahaya
11: darunge anagathayata sanasilimat vishramayakata obe ithiriyata wedi watinakamak ekkarana sarvodaya development finance thawara tanpatu අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝක
13: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
14: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
13: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
15: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
16: 4 දෙනා ගැන පොඩි කොස්සක් තියෙනවා.
17: මං නම් හිතන්නේ නැත.
15: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
18: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
19: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
14: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ඕනෑම විශ්වය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න
1: 0.7455
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබලත් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්වලු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
10: The Palace Gampaha Avasana Nivasa 25 Danma Katha Karanna 0716666222 Prime Residences
11: America Exa Janapadaya Exa Rajadhaniya Italy Australia Nova Zealand Singapore wage ratawal 17kata meyawana ape Alumex
12: Aluminium ona taram Alumex nam is taram
13: Supermet Dakunu Koreawen aanene kerana niyamita Aizen again anuna usas tattwen yut zinc aluminium roofing sheet wasara 10ka wagakima wahala gahanna වහලගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
14: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
15: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බත
16: real mat experience එකකට නැල්වත්ත බත
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
18: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
19: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
1: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 LOLC run sabi run naya sewawa parissamata thiyena rattaran adissiyata thiyena tana
7: delivery parak wela orders miss wenawada affordable cost ekakata ikmanata packages yawanna denna gannat pick me flash thiyena oyage business ekat express karanna pick me flash karanna
2: mama mage mulu business ekatama SLIC business club rakshanayak damma
3: shop ekahoru kaduwat dan prashnayak ne
6: ගන්නතරට සිසිලෙට දැන් මම බයි නෑ.
0: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
8: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
20: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM hybrid හා plug-in hybrid SUV මාදිලි රසක් Haval H6, Haval GT, Tank 300 හා Tank 500 රත දැන් Union Place GWM Experience Center වෙතින්
21: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න
22: Avans එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
21: Avans ticket ටික pay
20: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial banking ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13/16 අමතන්න

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හයි, මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
2: කසුන් කියනෝ මේ කවුද කියලා?
1: කලබල වෙන්න පසුදුරි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
2: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටු මගේ ජීවිතේ
1: වෙනස්. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාදා සියත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
3: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
0: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.

0: පාඩම්.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
4: බ්‍රෑන්ඩ් නුනත් රෙජිස්ටර් නුනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලිය කියවිලි අවමයි, වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදීසි ණයක් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 අමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.
5: සෙනසුරාද උදේ 8ට.
6: ආනේ, congratulations හොඳි කාර්තික් වුණා නේද?
7: Thank you, thank you.
6: බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
7: සනීපෙන් තමා. තා පොඩ්ඩෙන් මගදීම බබා හම් වෙනවා. හොස්පිටල් ලලන් යද්දි මෙයා බීලානේ හිටියේ. පොලිසියෙන් නැවතුණා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම් වෙනවා.
8: ජින්තු පිටියේ මොබෙනෝ, ජින්තු පිටියේ මොබෙනෝ.
9: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
10: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
9: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
10: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
9: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
10: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
9: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

නැත අන්සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් විඳලා

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 377

0: නුන දසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත voice of family ඇලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සෙනසුරාද උදේ අටට.
1: ආනේ කොංග්‍රැචුලේෂන් හොඳි තාත්තෙක් වුණා නේද? බබයි අම්මයි දෙන්නම සනීපෙන් නේද?
2: සනීපෙන් තමා තා පොඩ්ඩෙන් මගදීම බබා හම්බේන.
1: මොකක්
2: හොස්පිටල් ලඟ යද්දි මෙයා බීලානේ හිටි පොලිසියෙන් නැවැත්තුවා නම් එහෙම වයිෆ්ට කලින් මෙයාට බබා හම්බේන.
3: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවා නම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒමගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
4: සින්දු සියොතය අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චම්කාරේ.
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
6: ස්වර්ණ මහල් මේකමෝ ශාකාව මගින් අගෝස්තු මාස 28-29 තේ යන දිනයන් ඉදේ ඔබේ පැරණි හා පළතු රණ්ණාපරණ වෙළඳපොළේ පවතින ඉහළම මිලට හුවමාරු කර ගැනීමේ මහඟු අවස්ථාවක්. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: යුරෝපා පුනරුද සමයේ බිහි වූ විලියම් ෂේක්ස්පියර් මොන රටේ ගත් කතුවරයෙක්ද? 1. ඉතාලියේ. 2. එංගලන්තේ.
6: ඉස්කෝල හයවසර ඉගෙන ගන්න තුන්කොමඩී නෙත්න අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් ඉන්න. ඔයත් ඉස්කෝලේ හයවසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න.
8: යත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: හයි මම කසුන්. එක දවසක් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මැසේජ් එකක් මාට්ටුනා.
2: කසුන් කියනෝ මේ කවුද කියලා?
1: කලබල වෙන්න පසුදුරි. ඒ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව. එදා නම් නූලෙන් බේරුණා. හැබැයි තව දවසක්.
2: කසුන් එතකොට ඇයි මේ කෝල් කරන්නේ? ඔයාමට බොරු කරනවා. රැවටු මගේ ජීවිතේ
1: වෙනවා. සතුනි, ඔයා කලබල වෙන්න එපා. ඔය මට කෝල් කරන්නේ මේ සෙනසුරාද සියත T20 අහන්න කියලා. එතකට අපිට පුළුවන්නේ අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුවගේ සින්දු අහන්න.
3: අපේ පුංචි බඳපු බාප්පගේ අක්කගේ දුව
0: සචින්ත පුලස්ති සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි.
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් කරා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 කරා.
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: සියත ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 ඔලමුලනේ. එයාගේ තාත්තා 9.
9: එක වගේ 7ක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරුව ගොබ්බයා.
13: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්.

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
2: සිකුරාද
1: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නෑවාගේ කමුකොකේ
2: ඕ ෆ්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්පයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයින පුරා

0: දෙකෙන් 98.4
1: පාන් නෑවගේ
2: කමුකුකේ
1: ඕ ප්‍රේක් නෑවගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිඩේ මචං අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොගේ
2: ඕ
1: ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
4: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයි.

0: 사이고
1: 미수 내탕 앞이다 나오고
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණබල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

0: Money. Good morning. උදේ 5යි විනාඩි 27යි දැන් වෙලාව.
1: Good morning Nishan. අපි සිකුරාදටත් ඇවිල්ලා නේද දන්නව නැතුව.
0: දවස් දෙකක නිවාඩුවක් තිබ්බා කියලා නෑ. සිකුරාද අපි මිස් කරන්නේ නෑ. ඔන්න අදත් අපි ලෑස්ටි. පොකට් මනි දෙන්න පොඩ්ඩෝ හතර දෙනයි අම්මා කෙනෙකු ලෑස්ති වෙලා ඉන්නවා අදත් පුරුදු විදිහටම පොකට් මනි දිනා ගන්න. ධන්නවද මාෂි. හොඳ අරමුණක් තියෙනවා නම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න හරිම ලේසි.
1: අනිවාර්යෙන්ම අරමුණු තමයි අපිව ජීවත් කරවන්නේ නිෂාන්. ඉතින් අද දවසේ වන්න පොකට් මනි අරමුණට යන්න පුළුවන්. අපිට මැසේජ් කරන්න කියලත් මම මතක් කරන්න නම් 1-714-151-151 අපේ WhatsApp නම්බර් එක.
0: එහෙනම් උදේ 7 වෙනකන් ටිකටම අපි වහගෙන ඉන්න. මම නිෂාන්.
1: මම ආශි.